0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි. ඩෙංගු රෝගීන් 200කින් ඉහළට. බදුල්ල සිට නානුවේ දක්වා දුම්රිය දහවනේ ඇරඹේ. ඇමරිකාව සෛරානයේ යලි මත ගැටුමක. ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී රුමේෂ් තරංගට රන් පදක්කමක්.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහැ ලප, විදුරුමසින් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නෑ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karan, 0.718, 492, 492. 0.71, 132, 77.
4: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
5: උදේනේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩේ. ආම හොරගම් කරා.
6: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා පුළුවන් නම් ඔළුව දාලා බලන්නකෝ.
7: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
4: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
8: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
9: පුළුවන් නම් මේ බලාසභාව තියලා බලන්න කියන්නේ කොහොමද?
10: ශක්තියක් තියනවා අපිට බලය දෙන්න අපි කළ පෙන්නන්න.
11: වාදක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
4: සෑම දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
12: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
13: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
14: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
15: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
16: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714, 151, 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
17: සියත පොකට් මනි
18: අනුග්‍රහය. දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
19: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
20: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
21: අලුත් සින්දු වැහි වැස්සත් ඉස්සරහුණ ලස්සනම සින්දු ළඟයි හිත නවතින්නේ.
22: මං අහන්නේ නම් නෑරත්තරනේ.
21: සෙට්ටනකට තාම මෙමෙන්නේ ඒ මතක හිටින සින්දු.
22: මල් කැකුලකට ආදරේ කියන්නේ.
21: ඉතින් ඒ සුන්දර අතීතේ අපි අතරමං වෙමුද?
23: ලක්ෂ්මන් හේවා විතරන සමගින් අද උදේ 10ට සියත 2020 98.2 කෙන් 98.4.
24: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි. ඩෙංගු රෝගීන් 200%කින් ඉහළට. බදුල්ල සිට නාඩුවේ දක්වා දුම්රිය ධාවනය ආරම්භයි. ඇමරිකාව සහ ඉරානයේ යලි මත ගැටුමක. ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී රුමේෂ් තරංගට රන් පදක්කමක්.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: 2025 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා. www.donates.lk විභාගයට පිවිස ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 2025 සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය පෙබරවාරි මාසයේදී දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3547කදී පැවැත්ුණා. ඊට පෙනී සිටි සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 451463. ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන 25 වනදා සිට අයදුම් කළ හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. පසුගිය වසරට සාපේක්ෂව සතියක් තුළ ඩෙංගු ආසාදිතින් 200%ක වැඩිවීමක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
3: ජුනි මාසේ පළවෙනි තති දෙක තුල පමණක් ඩෙංගු රෝගීන් 9000කට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒතර මේ තුලම පේනවා මේකේ තියෙන අනතුරු මොකද්ද කියන කාරණේ. කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් පහුගිය අවුරුද්ද මේ යන කාලයට සාපේක්ෂව ගත්තොත් පහුගිය වසරට වඩා මේ වෙනුවට ඩෙංගු රෝගීන් තතියක වාර්තා වෙන ප්‍රමාණය අපි සංසන්දනය කළොත් දෙගුණයකට වඩා වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ 100%ක වැඩිවීමක් අපි නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඒතර වාර්තා වෙන ඩෙංගු රෝගීන්ගෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන බස්නාහිර පළාතෙන්. විශේෂයෙන් කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්ක ඩෙංගු රෝගය සම්බන්ධයෙන් ඉතා දැඩි අවධානයක්
1: තමා වට ඇති පරිසලය තුළ ඩෙංගු බෝවී හැකි දැන පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර ප්‍රකාශ කළා. ඇය මේ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
4: ඇතිවන කඩින් කඩ වර්ෂාව නිසා මේ දිනවල මදුරු කීට ඝනත්ව පරිසරයේ වැඩි වෙලා තියෙනවා. ඒ නිසා තමයි රෝගේ වැඩිවීමක් දක්නට ලැබෙන්නේ. අපි හිතනවා සෑම පුරවැසියෙක්ම මේ වෙලාවේ මේ මදුරු මර්ධනයට සහාය වීම කරනවා ඇති කියලා. විශේෂයෙන් හැම කෙනෙක්ම තමන්ගේ පරිසරයේ තියෙන පොල් කට්ටක්, ටින් එකක්, බෙලෙක්කයක්, මේ වතුර පිරෙන තැනක් අයින් කරගත්තොත් අපිට සති කීපයක් ඇතුළත මේ රෝගය අඩු කරගැනීමේ හැකියාව තියෙනවා.
1: වසනේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් ගණන 44,000 ඉක්මවා තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට ඊයේ දිනේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 44,480. වැඩිම රෝගීන් ගණනක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. ජනාධිපති අනු කුමාර දිසානායක අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා හමුව තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදී එම හමුවෙන් අනතුරුව සිය නිල එක්ස් ගිනුමේ සටහනක් තබමින් ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ලෝක ක්‍රිකට් ඉතිහාසයේ තුල ශ්‍රී ලංකාවට හිමිවන ඉතා සුවිශේෂී ස්ථානයක් වන බවයි. ජාත්‍යන්තර තරගාවලිය සඳහා සත්කාරකත්වයේ සැපයීමේදී සහ ක්‍රීඩාවේ ගෝලීය සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව දක්වන අඛණ්ඩ දායකත්වයේද මෙහිදී අගය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිවේදනය කළේ මෙම හමුවේදී නැගීන ක්‍රීඩකයන් සඳහා වන අවස්ථා තවදුරටත් පුළුල් කිරීම, බිම් මට්ටමේ සහ තරුණ ක්‍රිකට් සංවර්ධන වැඩසටහන් ශක්තිමත් කිරීම පිළිබඳවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවයි. අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශ්වයක් අතර පත්වීමේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් විධිමත්ව හා අඛණ්ඩව ක්‍රියාත්මක බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනේජාන්ත ප්‍රනාන්දු පවසනවා. ඔහු පැවසුවේ කොළඹ වාණිජ මහාධිකරණයට කරුණු වාර්තා කිරීමේ සිට සියලු ආයතන සමග එක්වෙමින් වඩාත් විනිවිදභාවයෙන් යුතුව එම කටයුතු ක්‍රියාත්මක කරන බවයි. නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
5: මේ සිද්ධියේදී සේවකයන් වූ නිලධාරීන් සම්බන්ධතාවයක් තියෙනවද? ඒ වංචාව සිදු වුණේ ඒ මුදල් කොහාට ගලාගෙන කියන පිළිබඳව ප්‍රමවත්ව විධිමත්ව පරීක්ෂණ සිදු වෙමින් යන අර්ථයක් හදනවා. කොයික තවම අවසානයක් නැහැ. මේ පරීක්ෂණවල ස්වරූපය සිදු වෙමින් යනවා විධිමත්ම. මේ පැත්තෙන් මුදල් අමාත්‍යංශයේ පැත්තෙන් උන්ට මුදල් ගෙවූ බව තමයි අපි අවබෝධ කරගෙන ඉන්නේ. නමුත් ලැබුණ නැති බව වාර්තා වෙනවා. එදා සිට ක්ෂණික මේ ක්‍රියාමාර්ග ටික ගත්තා. ක්‍රමවත්ව විධිමත්ව පරීක්ෂණ යමින් තියෙනවා.
1: ආනයන ශේෂ්ත්‍රයේ විනිවිද භාවයේ ඉලනැන්වීම සහ විදේශ විනිමය පිටතට ගලා යාම විධිමත් කිරීම සඳහා ආනයන තොරතුරු ශ්‍රී ලංකා රේගුව වෙත දැනුම් දීමට නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දී තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්.
5: මේ මුදල් යැවීමේදී ශ්‍රී ලංකාවේ කොමන බැංකුවකින්ද, ඒ බැංකුවේ කේතාංකය මොකක්ද, ඒ බැංකුවේ ශාඛාව මොකක්ද, ඒ වගේම යවන ලද මුදල් වර්ගය මොකක්ද, ඩොලර්ද, යුරෝද, යෙන්ද, ඒ විදිහට, ඒ වගේම ගෙවීමේ ක්‍රමවේදය මොකක්ද, TT එකක් තවත් ආනයනේදී ගෙවීමේ ක්‍රම තියෙන, ඒ ගෙවීමේ ක්‍රමවේදය වැදගත් වෙනවා. ඒ වගේම බහණ්ඩ නැවතත් මේ අත්තිකාරම් මුදල්වලදී අපිට භාවිත කරන්න පුළුවන් නාම මාත්‍ර ඉන්වොයිස් එකක්. අන්න ඒ නාම මාත්‍ර ඉන්වොයිස් එකේ අංකය සහ ආනයනය කිරීමට අපේක්ෂා කරන බහණ්ඩ වැදගත් වෙනවා. ඒක තමයි ආනයනකරු විසින් මේ මුදල් යවන්නා විසින් රේගුවට වහම දැනුම් දිය යුතුය.
1: මේ අතර රේගු කටයුතු කඩදාසි රහිත කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් සැඟවුණු දක්ෂත ඇති දරුවන් සොයාගත හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණ අමරසූරිය පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ උත්සවයකට එක්වෙමින්.
6: නෙවේ පහේ ශිෂ්‍යත්වයේ පාස් වෙනවද නැද්ද කියන එක නෙවේ, ඒවා අවශ්‍යයි. භාග පාස් වෙන්න ඕනේ, ඒ ප්‍රතිඵල ගන්න ඕනේ. නමුත් අධ්‍යාපනය කියන්නේ ඒක විතරක් නෙවේ, ජීවිතය කියන්නේ ඒක විතරක් නෙවේ. සෞන්දර්ය, ක්‍රීඩාව, සමාජ වගකීම, මේ සියල්ලම අපේ දරුවන් ලබා ගත්තම තමයි, හැඟීම ලබා ගත්තම තමයි අපිට අධ්‍යාපන කොට්ටාස කීයක් තියෙනවද? මම හිතනවා අපි මේ කොට්ටාසේ මෙහෙම නම් හැම කොට්ටාසයක් තුළම කොහොමට ඇද්ද, කොහොමට ඒ සැඟවුණු දක්ෂතා තියෙන ළමයින් ඒ පොඩි විවෘත කිරීම, ඒ අවස්ථාව තමයි දරුවන්ට අවශ්‍ය වෙන්නේ.
1: මැතිවරණ කල් දැමීම පිළිගත නොහැකි බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේ.
7: හරියාකාර උත්තරයක් දැන් ලබා ගන්නට කදිම අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව තමයි පළාත් සභා මැතිවරණ. අපි රජයට යෝජනා කරනවා ඔබ කරන සිස්ටම් චේන්ජ් එක නිවැරදිව, ඔබ කරන සිස්ටම් චේන්ජ් එක ඔබ කරගේ රාජ්‍ය ප්‍රතිපත්තිය, ඔබගේ රාජ්‍ය ප්‍රතිපත්තිය නිවැරදියි රටේ ජනතාව හිතනවා. අවස්ථාව දෙන්න පළාත් සභාව හරහා ජනමතයට ඒ ජනමතය ඉදිරිපත් කරනවා. ඇයි පළාත් සභා මැතිවරණය පවත්වන්නේ? පළාත් සභා මැතිවරණය පැවැත්වීම තුළ අපිට බලන්න පුළුවන් රජයේ අධ්‍යාපනය කරන වැඩේ හරිද කියලා.
1: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නක් පෙරම
8: කතෝලික ජනතාවට වෙච්ච ප්‍රශ්නය සම්බන්ධව යම් ආතතියක කාර්යතුමා ඉන්නවා. මොකද ඔහු නේ කිව්වේ සංසුන් වෙන්න මම මේක බලා ගන්නම් කියලා. නමුත් හැබැයි කාර්යතුමා කොරුවල්ලන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. ආයුම නායකයෙක් විතරයි. කාර්යතුමා CID එකට ගැලපෙන කෙනෙක් නෙමෙයි. ඒක CID එක CID එකේ වැඩේ කරන්නේ. රජයේ වැඩේ කරන්නේ. කාර්යතුමාට තියෙන ආතතිය අපි පිළිගන්නවා. මේ ආතතිය කියලා CID එක ඇතුළට බහින්න, පොලිසිය ඇතුළට බහින්න, රජයට දේශපාලන වශයෙන් බලපෑම් කරන්න දෙන්න සුදුසු නෑ. ඒක රජයත් තේරුම් ගන්න ඕනේ. කාර්යතුමාත් තේරුම් ගන්න ඕනේ.
1: බොරතෙල් මිල පහළ යාමේ වාසිය ජනතාවට ලබා දෙන ලෙසයි සමකී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවේ.
9: මැද පෙරතික යුද්ධය අවසන් වීමේ පෙරනිමිති පහළ වෙලා තියෙනවා. ඉන්ධන මිල අද බලපුවාම බැරල් එකක් ඇමරිකානු ඩොලර් 76යි. මාර්තු මාසේ මේ අවුරුද්දේ අස්වැනිදා දිනේ බලනකොටත් ඇමරිකානු ඩොලර් 76කට තමයි බොරතෙල් බැරලේක මිල සටහන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මීට මාස 3කුත් දවස් 10කට 15කට ආසන්න කාලයකට පෙර තිබුණු මිලට ලෝක වෙළඳපොලේ තෙල් මිල පහළට ඇවිල්ලා තියෙනවා. ඒකෙන් කියන්න තියෙන්නේ යුද්ධය පටන් ගන්න කලින් තිබුණට වඩා අඩු තත්යකට අඩු මිලකට දැන් ලෝක වෙළඳපොලේ තෙල් මිල සටහන් වෙනවා.
1: දරණියගල පිහිටි නිවසක් පරීක්ෂා කිරීමට ගොස් ඇති වූ ගැටුමෙන් තුවාල ලැබූ සිවිල් වැසියන් පිරිස තවදුරටත් දරණියගල රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ පොලිසිය බහරේ තබා ගනිමින් අවිස්සාවේල්ල කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මාත්‍රාවය වැටලීමක් සිදු කළ අවස්ථාවේදී මෙම ගැටුම හටගෙන තිබුණා. එහිදී පොලිස් නිලධාරීන් 4 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇති අතර පහර දිඹ සිදු කළ සිවිල් වැසියන් 4 දෙනාද රෝහල් ගත කිරීමටයි කටයුතු කර තිබුණේ. අදාළ නිවසේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට ලද නිර්නාමික පැමිණිල්ලක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබුණා. පොලිසිය පැවසුවේ මත්ද්‍රව්‍ය සමග අදාළ නිවසේ සිටි තරුණයන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට යමේදී මත්ද්‍රව්‍ය නොමැති බව පවසමින් කලහකාරීව හැසිරුණු බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි. බදුල්ල සිට නානුය දක්වා තුම්රේ දහවනි අද ආරම්භ කිරීමට නියමිතයි. දිට්වා සුලිකුණාටුවත් සමග උඩරට මාර්ගයට හානිවීම හේතුවෙන් මෙතෙක් තුම්රේ දහවනි කරනු ලැබුවේ බදුල්ල සිට අඹේවැල දක්වා පමණයි. බදුල්ලේ සිට නානුය දක්වා තුම්රේ තුනක් දහවනි කරනු ඇතේ. උඩරට මාර්ගයේ සෙසු ප්‍රතිසංස්කරණ කටයුතුද මේ වන විට සිදුවන බවයි ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ.
10: තව ගුණ ගණන් තිබෙනවා. ඇත්තරම නාවල පිටියත් ගම්බොලත් අතර කොටසත් ඒ වගේම නානුව දක්වා කොටසත් දුම්රිය නිලධාරීන්ට පමණක් කරන්නත් බෑ. ඒවා NBRO එකේ උපදෙස් මතම පමණයි ඒ ඩිසයින්ස් ගන්න පුළුවන්කම තිබෙන්නේ. විශ්වාස කරනවා විශේෂයෙන්ම සංචාරකයන් සහ ජනතාවට නානුව ඉඳලා බදුල දක්වා මේ දුම්රිය කටයුතු ආරම්භ කරන්න පුළුවන් කියලා. අපේ උත්සාහය තිබෙනවා රඹුකන ඉඳලා නුවර දක්වාත් දුම්රිය මාර්ගය මේ වසර තුළදී සම්පූර්ණ කරන්න දැනට අපි ඒ සදහවන දිකිරීම්වල NBRO එකේ උපදෙස් මත කරගෙන යනවා.
1: මේ අතර දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමේ ලේකම් කසුන් චාමර පැවසුවේ සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයක් සහිත මෙම මාර්ගය සඳහා වැඩි දුම්රිය සංඛ්‍යාවක් දහවණයට එක්කළ යුතු බවයි.
11: ගැටලුවකට ලක් වෙලා තියෙන ඒ ප්‍රදේශයේ මේ වන විට දුම්රිය ප්‍රමාණයක් නැහැ. බෝ දුම්රිය ප්‍රමාණය නැහැ. දුම්රිය බලවේග කට්ටල මට දන්න විදිහට දුම්රිය බලවේග කට්ටල හතරක් තමයි මේ ස්ථානයේ තියෙන්නේ. ඉතින් ඒ අරා විශේෂයෙන්ම තව සේවාවක් මේ දුම්රිය ගමන් වාර කීපයක් වැඩි කරන්න හැකියාවක් තියෙනවා නම් අපි දකිනවා ඒ විශාල වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට යම් ආදායමක් උපය ගන්න තියෙන අවස්ථාවක් තියෙනවා.
1: සාම ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉරාන උත්තරීතර නායක මොච්ටාබා කබීනි සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපහාසයෙන් යුතුව ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ සියටුත් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමේ. ඉරාන උත්තරීතර නායක මොච්ටාබා කමීනි ප්‍රකාශ කළේ අමෙරිකාව ඉරානය වෙත සාම මාවතට පිවිසිය අපේක්ෂා භංගත්වයට පත්වීමෙන් අනතුරුව බවයි. ඊට පිළිතුරු දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ අපේක්ෂා කඩුවේ ඉරානයේ මිස තමන්ගේ නොවන බවයි. මේ අතර ලෙබනනයේ ක්‍රියාත්මක විප්ලවවාදී කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය සහ ඊශ්‍රායල් අතර සටන් විරාමයක් ඊයේ සිට ක්‍රියාත්මක කර තිබෙනවා. ලෙබනනයේ නිවේදනය කළ ඇමරිකාවේ මැදිහත්වීමෙන් සටන් විරාමය ආරම්භවද ඊශ්‍රායල් පහරදීම් අඛණ්ඩව සිදුවන බවයි. දවල මන්දිරයේ පැවසිය යුද්ධය අවසන් කිරීම සඳහා ඊශ්‍රායල් ගිවිසුමේ නියමයන්ට මෙතෙක් අනුකූල වී නොමැති බවයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අක්රාජි පැවසුවේ ලෙබනනයේ ඊශ්‍රායලයේ සිදුකරන පහරදීම් වහම නතර කළ යුතු බවටයි. ලෙබනනයේ සිදුකරන පහරදීම අවසන් කිරීමට ඇමරිකාවේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවයි ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. දෝහාහි පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් ශූරතාවලියේදී හෙල්ල විසිකිරීමේ සවුවේ රන් පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග විසින් දිනාකරනු ලැබුවා. ඒ රාත්‍රී පැවති තරගයේදී ඔහු දැක් වූ දක්ෂතාවය මීටර 88.68ක්. ඔහු මෙම දක්ෂතාවය දැක්වූයේ ඔලිම්පික් හා ලෝක ශූර නිරාජ් චොප්‍රා ඇතුළු ලෝක ප්‍රමුඛතම ක්‍රීඩකයන් රසක් අභිබවා යමේ. දෙවන ස්ථාන හිමි වූයේ මීට පෙර දෙවරක් හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා වූ ග්‍රෙනඩා ඇන්ඩර්සන් පීටර්ස්. ඔහු දැක්වූ දක්ෂතාවය මීටර 86.38ක්. අමෙරිකාවේ කර්ටිස් තොම්සන් ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවා. පසුගියදා රෝමේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර 92.62 වාර්තාගත දක්ෂතාවයක් වාර්තා කළ රුමේෂ් තරංග මෙවර ඩයමන්ඩ් ලීග් ශූරතාවේ දිනාගනු ලැබුවේ දෙවන වරටයි. දෝහා ඩයමන්ඩ් ලීග් තරගාවලිය සීලක්ක වූ බවයි ජයග්‍රහණින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුමේෂ් තරංග සඳහන් කළේ.
12: 2026 is a very good season, but I can't my massive throw in the today, but I will try in my best in today and I can win the gold medal.
13: How did you feel going up against such a strong field of men?
12: Feel is very good. I'm happy in the Doha Diamond League, in first my dream in the Doha Diamond League in the compete and the first ever Sri Lankan in the Doha Diamond League in gold medal.
1: Yali Sirastala සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි. ඩෙංගු රෝගීන් 200කින් ඉහළට. බදුල්ල සිට නානුය දක්වා දුම්රිය දහවනේ ඇරඹේ. ඇමරිකාව සහ ඉරානයේ යලි මත ගැටුමක්. ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී රුමේෂ් තරංගට රන් පදක්කමක්. සීතු දෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගේ.
0: ලොවපුරා සැරිසරා සත්‍ය 100%ට සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: ස්ටාර් කෙනෙක්ට ෆෑන් කෙනෙක් වෙන්න පුළුවන්ද?
2: එහෙම පුළුවන් කියලා ළඟදිම අපිට පෙන්නුවේ කිම් කාඩාෂියන්.
1: අරියානා ග්‍රෑන්ඩ්ගේ පහුගියදා කැලිෆෝනියා වල තිබ්බ කොන්සර්ට් එක බලන්න තමයි කිම් කාඩාෂියන් ෆෑන් කෙනෙක් විදිහට ඇවිත් තිබ්බේ.
2: කොන්සර්ට් එකේ අනිත් ෆෑන්ස්ලා එක්ක අරියානාගේ song sing කරන ගමන් එයා ෂෝ එක enjoy කරලා තිබ්බා.
1: අරියානා ඒකන ගොඩක් thank කරලා post එකකුත් upload කරලා තිබ්බා.
2: මේ කොන්සර්ට් එකේදී අරියානාගේ We Can Be Friends song එක කිම් එක එමා රොබර්ට් sing කරන video එකකුත් viral වෙලා තියෙනවා.
1: සිහින රංගහල පැය දෙකකින් ධනංජය කරුණාරත්නගේ ෂෝට් ඩ්‍රාමා පහක් එක දිගට අද බලන්න පුළුවන්.
2: වැලන්ටයින් එනකල් චන්ද්‍රාවතී සමග රැයක්,
1: ඔබ සාපේක්ෂයි දුවන උන් දෙන්නෙක් මේ එකකට එකක් වෙනස් ඩ්‍රාමා සීරීස් එකේ,
2: සනත් විමලසිරි, ධනුෂි දිසානායක, අමා විජේසේකර වගේ අපි දන්න කියන ගොඩක් දෙනෙක් ඇක්ට් කරනවා.
1: මේ වෙනස් විදිහේ ලස්සන වැඩේ අද තියෙන්නේ BMSH කමත නිව් තියටර් එකේ
2: හවස 3:30ටයි රෑ 7ටයි.
1: අපි තාමත් ඇත්තටම වෙනස් වෙලා නැද්ද කියලා බලන්න එන්න සිහින රංගහලට.
0: Talk of the town.

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්සර

0: පොඩ්ඩක් මේ දවස්වල ගමටම ඇහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටටම ඇහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071 555 6044 වට්ස්ඇප් කරන්න.
1: මේ දෙකක් දාගෙන එන්නද?
2: ඇයි කන් දෙක පුරවලා කන්නද?
1: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
2: අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක පැය දෙකක් එක දිගට.
3: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
1: නෑනේ අරේ වා සින්දු සියතය
3: ගියත් සැපයි දවලේ.
4: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
1: අනුග්‍රහය.
3: දැනෙන්න අඳින්න රිසිසේ
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 8 32 1000. NIB the City University, the place to be.
6: ධර්මමක කියොත් නිවන මඟ හොයා ගන්න පුළුවන්.
7: බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම නිවනටත් හේතුවක්. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ජීවිතය පවත්වාගෙන යන්නටත් හේතුවක්.
6: ගුණවත් සිතුවිලි තමයි යහපත් ජීවිතයක් නිර්මාණය කරන්නේ.
7: අදට වඩා හොඳ යහපත් ජීවිතයක් හෙට ලබන්න නම් ඔබ ඔබේ ජීවිතය තව කෙනෙක්ට බරක් බවට පත් කරගන්න එපා.
6: දහම තුලින් ජීවිතය දකින්න, ජීවිතය තුලින් දහම දකින්න. හෙට උදැස්සන 7ට සිය තහන්න.
8: සියත බණමඩුව.
6: මෙවර දේශකයාණෝ පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
8: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
9: තාත්තා එවකට ජාතික තරසව සභාවේ රැකියාවක් කරේ. තාත්තා පාන්දර පහ වගේ වෙලාවල් වලදී එනවා. ඉතින් ඒ වෙලාවටත් තාත්තා ගෙදර ඇවිල්ලා මාව ඉස්කෝලෙත් දානවා.
8: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
9: මගේ තාත්තා තාමත් දරුණු ලෙඩ රෝග දෙකකට මුහුණ දුන්නා. මට නම් හිතාගන්නත් බෑ මට ඒ මට්ටමට ආත්ම ශක්තිය තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මමත් කවදා හරි දවසක තාත්තා වගේ කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
10: මේ සංගීත වේදී යසස් මෙත ගෙදර.
6: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 011 98 2 98 4ට ඔබේ හඬින් වට්ස්ඇප් කරන්න.
8: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
6: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
11: 98.1 98.7

0: Weekend Theater.
1: Tusset.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7. මහජන සම්පත රටටම සම්පත.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
3: SLT Mobitel Pure TV
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112200200. Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
5: අලුත් සින්දු වැහි වැස්සත් ඉස්සරහුන ලස්සනම සින්දු ළඟයි හිත නවතින්නේ.
6: මං අහන්නේ නම් නෑරත්තරනේ.
5: සෙට්ටනකට තාම මෙමෙන්නේ ඒ මතක හිටින සින්දු.
6: මල් කැකුලකට ආදරේ කියන්නේ.
5: ඉතින් ඒ සුන්දර අතීතේ අපි අතරමං වෙමුද?
7: ලක්ෂ්මන් හේවා විතරණ සමගින් අද උදේ 10ට සියත 2020
5: වීකේ

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071 555 6047 WhatsApp කරන්න.
1: SDB බැංකුවේ නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 555 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
3: ඔහු ඒ නැතිකර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ, ඔබගේ ජීවිතයයි, දරුවන්ගේ අනාගතයයි. ඔබ ඔහුව වැළැක්විය යුතුමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 732 1000. NIBM The City University, the place to be.
5: අතේමිටේ තියන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටි ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්ටරයක් ගන්න, ලොරියක් නැත්නම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අද හන්නති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 දැන් ගන්නකො කෝල් එක. අහන්නකො යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩක් නැති.
6: 98.2 98.7

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: වගේ පොඩ්ඩක් මේ දවස්වල ගමටම ඇහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටටම ඇහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න. ධර්ම මග ගියොත් නිවන මග හොයාගන්න පුළුවන්.
1: බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම නිවනටත් හේතුවක්. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ජීවිතය පවත්වාගෙන යන්නටත් හේතුවක්.
0: ගුණවත් සිතුවිලි තමයි යහපත් ජීවිතයක් නිර්මාණය කරන්නේ.
1: අදට වඩා හොඳ යහපත් ජීවිතයක් හෙට ලබන්න නම් ඔබ ඔබේ ජීවිතය තව කෙනෙක්ට බරක් බවට පත් කරගන්න එපා.
0: දහම තුලින් ජීවිතය දකින්න, ජීවිතය තුලින් දහම දකින්න. හෙට උදැසන 7ට සිය තහන්න.
2: සියත බණමඩුව.
0: මෙවර දේශකයානෝ පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංකල පදුම ස්වාමින් වහන්සේ.
3: 2026 ෆීෆා උණුසුම ජූනි 12වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
4: SLT මොබිටෙල් පියෝ ටීවී නිල විකාශක.
2: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
5: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ. ස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
2: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
5: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ ස්කෝලේ බේරගත්තේ.
2: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
5: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
0: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් වට්ස්ඇප් කරන්න.
2: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
0: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
6: We

0: टाटा टॉप स्टोरी।
1: මිලියන 377ක හෂිස් සමග විදේශිකයෙකු අත්අඩංගුවට. හෂිස් මද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙනීමට උත්සාහ කළ විදේශිකයෙකු කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ ගුවන් මගින් මුදල් ගෙවා පහසුකම් ලබා ගන්නා ගෝල්ඩ් රූට් මගී පර්යන්තයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රේගු නිලධාරීන් විසින්. ඔහු සතුව තිබී රුපියල් මිලියන 377ක පමණ වටිනාකමකින් යුතු හෂිස් මද්‍රව්‍ය තොගයක් සොයාගැනුණා. මේ අතර කුෂ් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7කට වැඩි ප්‍රමාණයක් මෙරටට රැගෙනීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකුද කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගේ ගමන්වල තුල තිබී සුවකත් කුෂ් තොගයේ වටිනාකම රුපියල් බිලියන 75ක් බවයි රේකුව පැවසුවේ. බ්‍රිතාන්‍යයේ සිදු උදුම්රි අනතුරකින් රේදුරු මියගොස් මගින් සියදෙනෙකු තුවාල ලබා තිබෙනවා. බරපතල තුවාල ලබා ඇති සංඛ්‍යාව 11 දෙනෙක්. අනතුර සිදු ඇත්තේ උදුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන්. අනතුර සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කීර් ස්ටාර්මර් සිය ශෝකය පළ කළා.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

ලොවෙ තඟන්න බැනැනෙ බැස් මක් දෙන්නෙ වට කරං හදු වැස්සක් කෙලේ නුඹෙ හද ගැස් මත් ඇති පුසුම් බයින් නුඹෙ හුස් මත් කිනිස්සක් උඩ ඉස්සෙක් වගේ පිස්සෙක් මම ඔයාගේ ආලෙට කැද

එයා පැත්තේ කූඩුවේ ඉන්න සිංහයා විටින් විටේ මන් දිහා බලන බැල්ම නම් හොඳ මදි. ඌ නිකන් මගේ දිහා බලන් ඉන්නේ, නිකන් මූව ගෙනල්ලා අල්ලලා කූඩුවේ දැම්මේ මම වගේ. මම මොනෝ කරන්නද බං? ඉතින් උඹ අනේ හොඳන්නේ මෝඩ සිංහයා. උඹ ඉතින් මොකෝ ඉඳන් මගේ දිහා බලාගෙන ඉන්නේ තමයි. ඉතින් ඌද මොකෝ උඹ ඒ යකඩ පොදු කතාගෙන එන්නද? ඒ මෝඩ සිංහයා පුළුවන් වරේ වරේ මයිලකටවත් හරිද? උඹගේ සිංහකමකෝ පුළුවන් ඔය යකඩ පොළු කඩාගෙන ඇවිල්ලා කාපා හාමස් කෑල්ලා. පෝ මම සිංහයෙක් වුණා නම් බූරුවෙක් වගේ එහොම බලාගෙන ඉන්නේ පැත්තකට වෙලා. මෙතන පිස්සුවක් නටලා ගල්ලෙන බිනලා ලෙන්ඩොර ඇරලා කඩාගෙන යන්නේ ගීල පයිනෝ කෙලින්ම තව්වට. අර ෆිල්ම් වල ඉන්න සිංහයා උඹ නීති උඹලා ෆිල්ම් එකක් බලන එක නැති ඇති මූණ තව්වට පැනලා එක විනාශයක් කරනෝ කාගේද ගොන්වස්ස වගේ. කොහෙදිද එහෙම සිංහයෝ ෆිල්ම් වල විතරයි ඉන්නේ, මේ ඇත්තට ඉන්න සිංහයෝ එහෙම නෑ. මුන් නිකම් මේ නිකම් බලාගෙන ඉන්නෝ නිකම් අපේ මූණ දිහා බලාගෙන තව උඹලට පුළුව නමටයි පෙනුමටයි සිංහයා. ඉදී වන්ද දිවේලියට දාගෙන හටි දදා හොය ඉන්නෝ ඇනුන් ඇර කොයිලේ බැලුව පිනා වගේ හොදුවන වාගෙන කරා ඉන්න උඹට ඕකටව උද බලාගෙන ඉන්න තව උඹට පුළුව. ගගා හිතපගේ දී දවසම කේසර පෙරාගෙන කෙලත් බේරෙනෝ කටවහගනින්. එනී අම්මේ මොකෙද්ද මන්දා සිංහයෙක්නේ? මමත් තනියම කූඩුවේ, ඌත් තනියම කූඩුවේ. ඔබත් ඔහොම ඔතන ඉන්න, මමත් මෙහෙම මෙතන ඉන්නවා. හරිද?

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරි පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් මෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 200 Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගම කිරීම.

0: Luna da sudu kotigena e Disney.
1: Danin Anna. Sati tawassala hawas dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare. අලුත් සින්දු වැහි වැස්සත් ඉස්සරහුන ලස්සනම සින්දු ළඟයි හිත නවතින්නේ.
3: මං අහන්නේ නම් නෑරත්තරනේ.
1: අපි සෙට් වෙනකොට තාම මෙමිනෙන්නේ ඒ මතක හිටින සින්දු.
3: මල් කැකුලකට ආදරේ කියන්නේ.
1: ඉතින් ඒ සුන්දර අතීතේ අපි අතරමං වෙමුද?
4: ලක්ෂ්මන් හේවා විතරණ සමගින් අද උදේ 10ට සියත 2020 98.2 98.4
5: අද හමු වෙමුද අපි අද සනසෙමුද අපි
1: වීකෙන්ඩ් සියත 2020

දිවයින පුරා ගමනක් යනකොට වොලට් එක අමතක වුණත් ෆෝන් එක අමතක වෙන්නේ නැහැ නේද? එහෙනම් එහෙම ගමනක් බිමනක් යනකොට ඔබේ ෆෝන් එකේ තියෙන්න ඕන ඇප් එකක් තමයි BOC Flex කියලා කියන්නේ. ඒ සාමාන්‍යයෙන් කොහේ හරි ගියාම සල්ලි ඇදගෙන මොන හරි පේමන්ට් එකක් කරන එක සෑහෙන කරදර වැඩක්. දැන් මේ වැඩේට තිත තියන්න කාලය ඇවිල්ලා. ඔන්න මේ වැඩේ ලේසියෙන් කරලා දෙන්න ඔබට කොහොමද මේක කරගන්නේ කියලා දෙන්න BOC එක අද දවසේ ලොකු වැඩක් ලෑස්ති කරලා තිනවා. අද දවසේ යාලා කියන්නේ QR Day කියලා. ලංකාව පුරාම ඉන්න වෙළඳසල් වලට ගිහිල්ලා BOC staff එක මේ BOC Flex app එක download කරගන්නේ කොහොමද? ඒකත් එක්ක ඔබේම කියලා ඔබේ shop එකට QR එකක් හදාගන්නේ කොහොමද? ඔබේ customer ඇවිල්ලා QR එක scan කරලා කොහොමද ඉතලෙම සල්ලි ගෙවන්නේ කියන එක මේ හැමදේම ලේසියෙන් ඔබට කියලා දෙන්න ඕන. අද දවසේ BOC එක ලෑස්ති වෙලා ඉන්න ඇත්තරම මේ වැඩේ ඔබට හරිම පහසු දෙයක්. සාමාන්‍යයෙන් එහෙම BOC Flex app එක ඔබ ගාව තියෙනවා නම් ඔබ ගාව QR එක තියෙනවා නම් customer QR එක scan කරා ඔන්න ඒවලෙම ක්‍රෙඩිට් වුණා කියලා කස්ටමර්ට මැසේජ් එක යනවා. ඒ වගේම ඔබේ ගිණුමට සල්ලි වටනා කියලා ව්‍යාපාරිකයා විදියට ඔබට ඔන්න විශ්වාසය තියෙනවා. හැමදේම ලේසි කරලා තියෙන්නේ. ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නැහැ. විශේෂයෙන්ම මේ වැඩේ කරන්නේ නෝට්ටු භාවිතයවම කරන්නේ. ඉතින් මේ වැඩේට ලොකු වගකීමක් අරගෙන වැඩේ කරගෙන යන BOC ක්ලාස් වල ඉන්න අපි ඉස්සරහට මතක් කරන්න ඔබට. ඉතින් සල්ලි ගන්නත් සල්ලි දෙන්නත් ස්මාර්ට්ම විසඳුම තමයි QR with BOC Flex.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: තිස්ස.

0: මේ දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047ට වට්ස්ඇප් කරන්න.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.11 732 1000. NIB The City University, the place to be.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකෝ අහසින්.
4: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකෝ.
4: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
3: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්ස ගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
5: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය.
6: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම වී.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
10: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබාගත හැකි.
11: සුබ දවසක්.
12: අලුත් වෙලා.
11: පහසු වෙලා.
12: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: ප්‍රයිම් රෙසිඩන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න.
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල්.

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්.

0: මේ කූඩුවේ හිටපු අනිත් හාව ටිකට මක්කුණාද මන්දා. එක එක වෙලාවට ඇවිල්ලා මුන් එක එක අල්ලගෙන ගියා පහුගිය දවස්වල. මොකද උනේ කියලා හිතාගන්න බැරි. අන්තිමට මං විතරයි ඉතුරු වුණේ කූඩුවේ. මොකද්ද වෙන්නේ ඇත්තේ සිද්ධාන්තය මොකද්ද? හරි. දැන්නේ මට අවබෝධතාවයි. අනිවාර්යෙන්ම මම ඇවිල්ලා දුර්ලභ ගණේ හාවෙක් කියලා හොයාගන්න ඇති. මේක තමයි. ඒකයි මට මෙච්චර විශාල තනි කූඩුවක් තනියෙන් දෙන්නේ නැත්තේ. අනිත් ඒවා නිකන් අන් දෙක දිග්ගුණ පළියට ඔක්කොම දුර්ලභ හාව වෙන්නේ නැහැ. ඒක තමයි ඒක තමයි. ඒක තමයි මට තනි කූඩුවක් දෙන්නේ නැත්තේ. මම මෙතන දුර්ලභ හා විශේෂයකට අයත් හාවෙක්. කාටද නම්බුව? කාටද නම්බුව? නැත්තයි ඉතින් මෙච්චර ලොකු මේ සාගරේ වගේ කූඩුවක් ඕනේ නෑ මට තනියම. ඒක තමයි කියන්නේ මේගොල්ලෝ මොකක් හරි පරීක්ෂණ කළා. මේගොල්ලෝ හොයාගත්තා මම දුර්ලභ හාවෙක් කියලා. ඒකයි අනිත්‍යවක ඔක්කොම ගිල එක ගොඩේ ඇති. අයියෝ, එකනේ මං හෙද දුර්ලභ පොරක්, දුර්ලභ හාවෙක්. කන් දෙක ටිකක් වැඩිපුර කෙලින් කරගෙන ගැම්මෙන් ඉන්න ඕන. සිංහයාට නිින්ද ගිහිල්ලා අම්මෝ මරන් නිදි මතයි වනරේ දීන උඳු පීරියයි කොළමන උකුණු වැන්නයි අංකුන් මේවා කාලා කාලා දැතිල තියෙනවා. මාට්ටු හෙප්පෙලට දාන වෙලාව අම්මෝ සිංහයාට මාව අහුනොත් නම් කටවල් දෙකයි හොදේ හක් ගාලගනි හක් ගාලගනි ඉවරයි. මොකද සයිස් එක බලංගු මොනවද හැදිලා මන් දන්නේ. ඇච්චර ලොකුට යකෝ හාවෙක් හැදියන් ඔච්චර ලොකුට යකෝ පුර බාරවන්න තමයි හැදි වෙනස් විදියට නේ බෙදන්නේ. ඒකනේ මෙතන යකෝ හාවෙකුට කේසර ටිකක් දියා, මේ පොට්ටක් දෙකක් දත් ටිකක් දියා. මොකෝ හෙන ගහනුවේ සබාදහමට බෙදන්නේ කතා කරලයි. කමන්නේ හාවෙකුණත් මන් දුර්ලභ හාවෙක්නේ. හැබැයි සිංහයාට මාව අහුනොතින් කටයි දෙකයි ඉවරයි. අන්තිමට උමගේ කන් දෙක හපහපා ඉඳීවි නිකන් බබල් ගම් හපනවා වගේ. මේ අම්මෝ මේ සිංහයාගේ මූණ නම් කිසිම මනුෂ්‍ය පාටක් නැහැනේ. අන්නර කොල්ලෝ දෙන්නේ නැයිනෝ.
1: ඒ මේ හාව ගනි. ඕක ගනි ඕක ගනි.
0: ඈ මාව ගන්න ඕනේ.
1: ඕක ගනි ඕක ගනි.
2: ඒ මේ හාව නම් බරයි බා.
1: බරද?
2: කලින් ඇවුන්ටලා එන විශාලයි නේ බං. මේ බර බලහන් කොමුගේ.
1: හරි හරි අරය අරය අරය අරය.
2: මූ මාර වරයි බං.
0: ඈ කොහෙද මූ මා මේ අරයන්නේ?
1: ආ මේ බෑගෙද බෑගෙද.
2: මූ මහ හෙන විශාල හා වෙන්නේ බං.
0: අද වඩ මොකද්ද ඔය? කසන්නද?
2: හරි හරි දඟාන්නද ඉතින්?
1: ඒ මේ ඔන්න මේ කූඩුවේ ආව ඉවරයි යා. හරි හරි ඒක ඒගොල්ලෝ බලා ගන්නද අපි අංකෝ. ඔකටතර
2: දැන් අර අනිත් කූඩුව වල ආව ඉවරුනාම කොටියන්ට බඩගින්න තමයි කොටියන් ව තියන්න වෙන්නේ.
3: ඉවරයි.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කැලක් කියමු බලන්න.
0: ඉස්ස රජුනි ඇයි ඔබ මේ සතුටින් යන්නේ? කවුද ඔබේ දුන් ඊතල සොරාජ ගත්තේ?
2: ඔයාගේ පොඩ්ඩක් මේ දවස්වල ගමටම ඇහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටටම ඇහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
4: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනවලටත් වඩා ඉහලින් පොරොන්දු ඉටු කළ කපුරුක වැඩි වැඩියෙන් එළදී ගන්න. ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි.
5: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නෑනේ. කලින්ම ඩිරෙක් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට්නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරින් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 67ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නෑ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නෑනේ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.11217000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
6: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
7: තාත්තගේ වීරත්වය කියන එක මං හිතන්නේ කාට හරි හරියටම දැනෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් වුණාන් පස්සේ.
6: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
7: අම්මලා දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට ඒ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්තා කියන පරිච්ඡේදෙම වීරත්වයෙන් පිරි කතාවක්.
6: මේ සංගීතවේදී නදීක ජයවර්ධන.
2: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0.711982984 ඔබේ හඬින් වට්ස්ඇප් කරන්න.
6: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
2: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
8: 98.2 98.4
2: Weekend.

0: ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගුණහින කඳුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු සතුව තිබි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 288ක් සහ මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් මුදලක්ද සොයාගැරුණා. ඔහු ගඩේ මුල්ල කැන්දලිය අද්දපාලු ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුත්කලේ මූලික පරීක්ෂණවලදී අනාවරණී වී ඇත්තේ මෙම සැකකරු උදැරට විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන පොඩි සුරේෂ් සහ සංක සමීර යනායගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙවන ප්‍රධාන සාමාජිකයෙකු වන බවයි. සැකකරු සහ මත්ද්‍රව්‍යතුගේ ඉදිරි විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර දී තිබෙනවා. ඊශ්‍රායල ලෙබනන සාම සාකච්ඡාව එක් වටයක් අමරිකාවේදී පැවැත්වීමට නියමිත බව දවල මන්දිරේ පවසනවා. අමරිකාව නිවේදනය කළේ ඉරානය අමරිකාවට ලබා දුන් සන්දේශයක් මගින් මෙම තීරණයට එළඹ ඇති බවයි. ලෙබනනයේ ඉස්රායට සිදුකරන පහරදී වහම නතර කළ යුතු බවයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාචි පැවසුවේ. ලෙබනනයේ සිදුකරන පහරදීම අවසන් කිරීමට අමරිකාවේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බවද ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළා.
1: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: හතරයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: Weekend Theater
3: ජින්තු පිටිය
4: මලසේකයි මගේ චැප්ටර් ක්ලෝස් වෙන්න යන්නේ. ඇයි මුන් මාමේන කෝමාරි මේකෙන් පැනගන්නු කලන්න
3: ඇය වෙන්න මූ දඟලන මේ බෝග වැඩ ඉවරක් කරම මට යන්න ඕන මගේ යනවා. ඒ මුව මොකද මං කරන්න මුව පණ පිටින් දාමුද මං ඕන එකක් කියලා මූ දඟලනවත් එක්කම අමුතු විදිහට කෑගන්න. අද හරි උඹ කැමති දෙයක් කරා පණ පිට පණ පිටින් දා පණ පිටින් දා මූ දඟලනවා මූ එක්කෝ මූව වරලම දානවා දඟලන එක නැතුණා. ඒ බලහන් ගුමු බලන හැටිවා ඒක තමා මූට අපි කියන එක තේරෙනවා.
4: තේරෙනවා තමයි යකෝ. උඹලා හිතගෙන ආවෙක් වෙලා කියලා මං ආවෙක් කියලා හිතුවද උඹලා හැරෙනකොට මං කියන්නේ උඹලා මොකද දෙන්නේ කියලා. ඒ උනත් දැන් ඉතින්
3: මූ බලහන් ගුමුනික අපි දිහා බලන හැටි මූ හිතනක් දන්නේ අපි හාව කියලා. ඒ මූව මරලම දානවා.
5: නෑ ඕක පළමිටින් දා පළමිටි දා සිංහලට තැඩක් තියෙන්න බෑව
3: හරියනම පළමිටි දා.
4: අයියෝ මදි අයියෝ මං වැරදි වැටහීමක ඉඳලා ගිහින්නේ. අනිත් අවුන් එකේ කාරන් ගියේ නම් මේ සිංහට දාන්න තමයි පටබල සිංහයා වැැලුවා වගේ දයා රොත වෙලාවට පණපිටින් හොක්කු මරලම දැම්මනන් එකක් ඉවරයි. සිංහ වැැලුවා දුවල බේරෙන්න තමයි තියෙන්නේ. ඒත් ඉතිං වැඩි වෙලා දුවන්න වෙන්නේ
6: හනි හනි හෝකතුමේ උනේ

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3 සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි. Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718 492 192 0721 132 77
4: Siri Board සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam Fortune RBD Cooking Oil ඉතිරිය රුපියල් 210යි Byraha Chicken Sausages ඉතිරිය රුපියල් 330යි 7 Up ඉතිරිය රුපියල් 125යි Magic Vanilla Ice Cream ඉතිරිය රුපියල් 215යි Cargill's Food City
5: සුබ දවසක්
6: අලුත් වෙලා
5: පහසු වෙලා
6: තැකි
5: වැඩි වෙලා අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
6: කැමති එකක් අපේ අතේ සුබ දවසක්
7: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලයේ
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112200 Fitch rating A-LKA Outlook stable ලියාපදිංචි මුල් සමාගමකි
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
10: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0111 832 1000 NIB the City University the place to be
11: අලුත් සින්දු වැහි වැස්සත් ඉස්සරහුණ ලස්සනම සින්දු ළඟයි හිත නවතින්නේ
12: මං අහන්නේ නම් නෑරක්තරනේ
11: අපි සෙට් වෙනකොට තාම මෙමෙන්නේ ඒ මතක හිටින සින්දු
12: මල් කැකුලකට ආදරේ කියන්නේ
11: ඉතින් ඒ සුන්දර අතීතේ අපි අතරමං වෙමුද
13: ලක්ෂ්මන් හේවා විතරන සමගින් අද උදේ 10ට සියත 2020
14: අම්මේ මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නෙ
15: හරි හරි අපි බලමු කොහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
16: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා
17: 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
18: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
19: සියත පොකට් මනි
2: අනුග්‍රහය
14: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න අදම 13.19% කතා කරන්න ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2
3: 98.3

කල්ලුත් අපි ඔබට මතක් කරානේ අද QR day එක. මොකද QR day කියන්නේ? BOC Flex app එකෙන් ඔබට පුළුවන් දැන් ඕනම තැනකට ගිහිල්ලා එතන QR එකක් තියෙනවා නම් BOC scan කරලා එවලෙම සල්ලි කෙව්වා. වැඩේ කරගන්න විදිය ගැන කියලා දෙන්න ඕන අද දවසේම BOC staff එක ලැස්තිලා ඉන්නෝ. උදේ 4 තමයි වැඩේ පටන් ගත්තේ. බස්නාහිර පළාතේ මේ ප්‍රධාන වැඩසටහන තියෙන්නේ. පැලියකොඩ මාළු වෙළඳසැල කේන්ද්‍ර කරගෙන නුගේගොඩ සහ මහරගම ප්‍රදේශය වගේම පමුණුව මේකින් ප්‍රදේශවල තමයි ප්‍රධාන වැඩසටහන් තුන ක්‍රියාත්මක වෙන්නේ. ඊට අමතරව ලංකාව පුරාම මං කලින් කිව්වා වගේම BOC staff එක ගිහිල්ලා මේ වැඩේ කරගන්න විදිය ගැන ඔබට කියලා දෙන්න ලෑස්ති. විශේෂයෙන්ම අද දවස තුලත ඔබට පුළුවන්කම තියෙනවා මේ වෙනුවෙන් ලියාපදිංචි වෙන්න ඔබේ shop එකේ QR එකක් හදාගන්න ඔබට වැඩේ කරලා දෙන්න staff එකේ කට්ටිය ළඟට වෙනවා. ඒකද බය වෙන්න එපා. ලංකාව පුරාම මේ වැඩේ කරගෙන යනවා. විශේෂයෙන්ම මුදල් රහිත ආර්ථිකයකට ලංකාව අරගෙන යන්න ඔන්න මේ වැඩේට BOC එකත් තියලා තිනවා. ඒකින බය වෙන්න දෙයක් නැහැ. මේකත් එක වැඩ කරද්දී ඔබට ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. පළවෙනි එක තමයි වැඩේ ඉක්මන සහ ආරක්ෂිතයි. ඊට පස්සේ ඔබට මේ QR එක රෙජිස්ටර් කරගන්න, ඒ වගේම රෙඩි කරගන්න ඔන්න ඔය කියන ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන්ම නොමිලේ තමයි BOC එකෙන් කරලා දෙන්නේ. සල්ලි අල්ලන්න ඕනේ නැණේ. ඒකත් ලොකු දෙයක් මේ කාලේ හැටියට. ඒත් එක්කම ඔබ කාඩ් පාවිච්චි කරන්න ඕනේ නැහැ. කස්ටමර් QR එක ස්කෑන් කරපු ගමන් ඔබේ ගිණුමට සල්ලි ටික ටක්කාලා රටන කියලා මැසේජ් එකක් එනවා. එතකොට ඉතින් ඔබට බය වෙන්න දෙයක් ඇත්තෙම නැහැනේ. වැඩේ දෙපැත්තටම ලේසි විදියට ඉන්න කරලා තියෙනවා. අද දවස පුරාම ඔබට මේ වැඩේ ගැන විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් BOC 24ම සතිය පුරාම ඔබට එංකු සේවාවන් වෙනද වගේම දීලා තිනු. මොනහරි ප්‍රශ්නයක් ආවොත් BOC එකත් එක්ක කතා කරලා ඔබට වැඩේ කොට දාගන්න පුළුවන්. BOC Flex app එක ගැන දෙයක් කියන්න ඕනේ. මේක අර සංකීර්ණ app එකක් නෙවෙයි. ඔබට ටග් ගාලා බලලා ඉක්මනට තේරුම් අරගෙන වැඩේ කොට දාගන්න පුළුවන්. ඉතින් මං කියන්නේ අද දවස තමයි ඔබේ දවස. QR day එකේ වැඩේ කොට දාගන්න. අපි ආයෙත් ඔබට මතක් කරනවා සල්ලි ගන්නත් සල්ලි දෙන්නත් තියෙන ස්මාර්ට්ම විසඳුම තමයි QR with BOC Flex.

0: අතේමිට තියෙන කාලෙට එකින් වැඩ කරගන්න විදිය ගැන උපදෙස් දෙන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා. හැබැයි අතමිට පොඩ්ඩක් සරු කරගන්න ගේමක් ගහන්න ලෑස්ති වෙනකොට ඔය හුඟක් අය බිසි. නැද්ද? ජීවිතේ ගොඩ දාගන්න ගොඩ මඩේ කොට්ටු වෙන මිනිස්සු තමන්ගෙම කියලා ට්‍රැක්ටරයක් ගන්න, හාවස්තරයක් ගන්න, ලොරියක් නැත්තම් පොඩි කාර් එකක් ගන්න ආසයි. ඒ ආසාව ඉෂ්ට කරගන්න අද හෙටම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට ගියා නම් අදහන් නැති වාසියක් හම්බ වෙනවා. වාසිය මොකද දන්නවද? සල්ලි ආපහු ගෙවන්න තියෙන්නේ යලට මහට. යලට මහට 13.19 ට දැන් ගන්නකෝ ෆෝල් එක. අහන්නකෝ යලට මහට ගෙවන්න දෙන කතාව ඇත්තද කියලා. මේක හරිම වටින වැඩක්. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩක් නැති.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
3: 98.2 98.4

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: වීකෙන් සියතා
3: හැමදේම ස්මාර්ට් කරගන්න ඕනෙ නම් ඔබ පේමන්ට් එකක් කරද්දිත් ඒකත් ස්මාර්ට් වෙන්න ඕන. එහෙම ස්මාර්ට් විදියට පේමන්ට් එකක් කරන්න නම් ඔබ ගාව BOC Flex app එක තියෙන්න ඕන. දන්නව නැද දවස? අද තමයි QR day එක. මොකද්ද QR day කියන්නේ? BOC Flex app එකත් එක්ක ඔබට පුළුවන් ඕනම තැනකට ගිහිලා e-shop එකේ BOC QR එකක් තියෙනවා නම් වැඩේ register වෙලා ඉන්නවා නම් e-shop එකේ phone එකකින් app එකට ගියා app එකෙන් QR එක scan කරා එවැලෙම සල්ලි ගෙවුවා ඔබේ වැඩේ කරගත්තා. කිසිම කරදරයක් නැහැ. ක්‍රෙඩිට් උනා කියලා ඔබට මැසේජ් එකක් එනවා. ඒ වගේම තමයි කඩේ ඉන්න කට්ටියටත් මැසේජ් එකක් එනවා. ආ මෙන්න මේ අයිටම් එකට සල්ලි දැන් කියලා තියෙන්නේ. ප්‍රශ්නයක් නැහැ. සල්ලි ඇල්ලුවෙත් නැහැ. වැඩේ ඉක්මනට ලේසියෙන් ආරක්ෂිතව ඔබට කරගන්න පුළුවන්කම තියෙනවා. කෑෂ්ලස් ආර්ථිකයකට ලංකාව අරන් යන ගමනේ BOC එක වැඩේට අත තියලා බර කරට අරගෙන ඔන්න වැඩේ කරගෙන යන ගමන් තියෙන්නේ. විශේෂයෙන්ම මේ ගොඩක් වෙලාවට අපිට තියෙන ප්‍රශ්නයක්නේ ඉතුරු සල්ලි කියන එක. ඔන්න මේ වැඩේට ඔබ ජොයින් වුණොත් අද දවසේ වැඩේ පටන් ගන්නවා. ඒ කියන්නේ කිසිම බදවීමකින් තොරව BOC Flex app එකත් එක්ක ඔබේ ගනුදෙනු ටික කරගන්න පුළුවන්කම තියෙනවා. ආරක්ෂාව කියන දේ අංකික ඒකත් ඔබට BOC Flex app එකත් එක්ක හම්බෙලා තිනු. විශේෂයෙන්ම මතක් කරනවා අද දවසේ උදේ 7 ඉඳන් පෑලියගොඩ මාළුවෙල්ල පොළ ඒ වගේම නුගේගොඩ නගරය මහරගම පමුණුව මේ කියන ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් තමයි ප්‍රධාන වැඩසටහන් ටික ආරම්භ වුණේ. ඉතින් ඔබට පුළුවන්කම තියෙන ලංකාව පුරාම අද දවසේ BOC ආයතන ස්ටාෆ් එක ඇවිල්ලා ඔබට දැනුවත් කරන කොහොමද මේ BOC Flex app එක ඔබේ ෆෝන් එකට තාගෙන QR එකක් හදාගෙන වැඩේ කරගන්නේ කියලා. කලින් කිව්වා වගේම වේගෙන් ආරක්ෂිතව ඔබේ ගෙවීම් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම මේ QR එක ලියාපදිංචි කරන්න ඒ වගේම රෙජිස්ටර් කරගන්න තියෙන මේ ප්‍රොසෙස් එක සම්පූර්ණයෙන්ම නොමිලේ අද දවසේ කරලා දෙන්න BOC එක ලෑස්තිලා ඉන්නවා. ගෙවීම් තහවුරු කරන්න ක්ෂණිකව SMS එකකුත් ඔබේ මොබයිල් එකට එනවා. ඉතින් සල්ලි ගන්නත් සල්ලි දෙන්නත් තියෙන ස්මාර්ට්ම විසඳුම තමයි QR with BOC Flex.

0: සිංහයා වගේ දයා බලල නිකං හිටියන ගානක්වත් නෑ වගේ බලගිනි නැද්ද කන්නෑ ඔය හිතපුද ඇයිද ඉන්නෝගේ ලහෙම් බයංගැහිගේ ඉන්න බෑ උග්‍රපාදල බලවු බලන්නේ ගන්න වැලුව වැලුව වැලුවා
1: කන්න ඇද්ද
0: මගේ ළඟටවත් එන්නේන අඩේ ඌ මට අවේධානය දුන්නද දන්න කමන්නේ වලු නික පොඩ්ඩරි ඇවිදල එක දැන නිකම් බයේ වගේ ඉන්න හොට නෑ
1: කන්න
0: අද ඌ ගාඩක් කන්නේන බඩගිනි නැතුව ඇති එක්කෝ
1: බඩගිනි නැද්ද බඩගිනි නෑ
2: බඩගිනි නෙවෙයි මම කෑම කල් තියාගන්න කියලා බැලු
1: ඒ කියන්නේ මාව කනවද
2: කනවද
1: හරි ළඟට එන්න බා
2: හරි හරි ළඟට ආවද දැන් කන්නේ
1: කනවද මාව
2: කන සිංහයෝ හාවොන්ව කනවද නෑ දෝත තරම් දොයි දොයි දොයි දොයි බබා බයි බයි බයි බයි බබා කියලා හරහට දාලා නලවනො හාවොන්ව අපි
1: අනේ සමාවෙන්න උතුමානිනි මගේ වැරදි වචනයක් පිට වුණා නම්
2: උඹ ඔය හිටියේ ඌඩුවේ හිටපු සේරම හාවන්ව කන්න හම්බුනේ මට අන්තිමට දැන් උඹ හැබැයි බවදේ කියන්නේ මේකයි මම මුලින්ම කන්න ආසාවෙන් බලාගෙන හිටියේ උඹ
1: වට
2: බලපන් දෛවයේ කියන්නේ කොච්චර පුදුමාකාරද නේවා
1: අනේ වා කන්නේවා
2: කන්නේවා යන් උඹ කන්නේ තුමා මොනවා කන්නේ
1: මම ඔබතුමාට දිවි ඇති තුරා සලකන්න
2: සලකන්න
1: පිට කසන්නම් ප්‍රශ්නේ වෙලාවට පුුවන් ගන්න ඕන දෙයක් කරන්න වල්ගේ අල්ල ගන්න
2: මොකද
1: වල්ගේ අල්ල ගන්න
2: මගේ වල්ගේ අල්ලගෙන මොනවදන්න උඹ
1: වල්ගේ කහන්න
2: ඒ කුටි වල්ගේ වන් ඒ අල්ල ගන්නදි සිංහ වල්ගේ නෙමෙයි
1: ඔබතුමා ඉල්ලන ගානම් මන් දෙන්න
2: සල්ලි
1: උඹලඟ
2: කොයින්ද බා සල්ලි
1: ඇයි ඔබතුමා හරිද
2: මොකද
1: හාවලක සල්ලි තියෙනවා අහල නැද්ද
2: නෑ
1: හාමනි කියන්නේ වලනේ සල්ලි වලට හාවලක තියෙන සල්ලිනේ හාමනි
2: එතකොට හාමනි කියන්නේ හාව ගාව තියෙන සල්ලි
1: ඔබ
2: හිතුවද මං හාවෙක් කියලා
1: අනේ
3: කින්තු පිටියේ මොබෙනෝ

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011-7-388-388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
3: 2026 FIFA උණුසුම ජූනි ස්වනදා සිට සජීවීව පියෝ මොබයිල් ඇප් එකේ නොමිලේ බලන්න.
4: SLT මොබිටෙල් පියෝ ටීවී නීලවිකාශක.
5: SLT බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011-5-411-411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: 98.2 98.4

0: ඒ අර සිංහයා හාවව කාල නෑනෙ බා. හරි හරි බම් බඩිගුණු නවල්ලං කන්නෙද? සිංහයත් මාර පොරවල් තමයි බා. ඔක එක්ක හාව මරලම දාන්න දෙවිනු බා. සිංහයාට පව් කීලිතල හාව ගන්නතු ඉන්නත් දන්නේ නෑ බම් මං ඉදන්නේ. සිංහයාට දැන් හාවස් කාල ඇති වෙලා ඇති. කලර ගවදින් නැත්තන් ගයිද අපේ මොකෝ? ඇයි බා? අපි කියල උන්ට මොකොඩද තාම හවස්ථාවයන්නේ හවස්කාලේ බාය උඟ අප අපේ මස් දෙන්න සිංහලවේ මොකවුලති දෙන දෙකා ඉන්න අත්වත්තින්න ඔොගලව සත්වත්ත සත්තු වැඩිහරීකට වනේ සත්තුවත්තක ඉන්න ලැවිච්චක වාසිය හිතුලේ උන්ට තුන්වේලට කන්නම් වෙනවා බේත්තච්චිකම් වෙනවා කැලේ හිටියල ඔකුට ගහයිද ඉංගෙස්සන්නම්මල ළඟටම කෑවම්බේද කියල ලෝගෙන කියල්ල උන්ට එන්න ගේවත්දී ලාවෙක් කල්ලගන්න උගේ බලන්නවන මු ඔක්කොම බලගලකොට නේ මන්දා ඔය හාවවලන් කැලේ හිටියනම් මෙච්චරකල් ලෝක ඉන්න ඔකු කාල ගෝමත් කරන ඔකු
1: කැලේ හිටියන නිසාස විතර
2: මෝ පඩගින නෑ ඇයි මොකද උඹද ඉක්මනින් මැරෙන්න ඕනෙලාද
3: අනේ නෑ අනේ නෑ කන්න කලි වඩක් කියන්න ඕදේ කියන්න රෙදි වෙලා ඉන්න
2: කන්න කලි කියන්න
3: ඕ
2: හරි ඇති මං ඒම එක පාටකන්න නෑබම් මම මගේ ආහාර වේල කනිති මම මන් දන්නවා මේ ආහාරය මට ආවේ විශ්වයෙන් කියලා මට ආහාරය ලැබෙන්නේ විශ්වයෙන් බව මන් දන්නවා මං විශ්වයට ස්තුති කරලා ඒ දේවල් පිළිවිලක් ඇතුව බං අපි කන්නේ අපි සිංහයෝ
3: වංගිතු එක පාට පැනුගම බොක්කාරකයි කියලා
2: එමක් කන වෙලා තියෙනවා
3: සර්ත ඇහුනද අර කොල්ලෝ දෙන්න කියන කතාව
2: වැඩි කිව්වේ
3: කියනවා මේ සිංහයොන්ට මේ ඔය අර සිංහයාට හාමස් කාලේ ඇති වෙලාද දන්නෙල්ලු උන්ට කැලේ හිටියනම් උන්ට තඩයම් කරගෙනලු කන්න වෙන්නේ ලොකු කතාවක් දුන්නා සැප නැල්ලු කැලේ හිටියනම් මේ සැපයිලු
2: ඕ ඒක හැබැයි උඹලන් කැලේ හිටියනම් මෙලාකට උඹ කාලඹෝ
3: කවුරුද කැලේ හිටියදයි මෙහෙ කැලවල වල සිංහයෝ නෑනේ
2: සිංහයෝ නැති වුණාද යකෝ මේ වයින්නේ තඩයම් කරන්නේ මිනිස්සු හාමස් කනෝනේ මිනිස්සු අල්ලගෙන
3: කනෝවලා
2: ඔව් නේ දැන් මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්නත් එක්ක ආව නෙමෙයි අයි ඕන එක කල්ලං කනෝ ඉස්සරහට උන් බලන් තම මේ විදිහට ගියොත් දිගට
3: දැන්න සාහනයක් අම්බේද අර යුද්ධයම ඉවරුණානේ නේද
2: මේ අර්බුදේම අපිට බලපෑවනේවා
3: පෑවනේ
2: පෑව බන්ධකාර විතර සල්ලි ඉවිලා කියන්නේ නෑනේවා අපිට මේ බෙදිල යන්න බෑවා දුප්පතුන්ගේ වඩ පිරෙන්න බෑ නැද්ද මං
3: ඒක තමයි
2: කාපු නැති ජාති මිනිස්සු කනෝ දැන් ඉස්සර කෑවේ නැති ඒවා
3: ඕනේ ඉස්සර ලොකු ලොකු හොඳ ජාති කාපු කට්ටියක් දැන් කටි ජාති කනෝ
2: අමුද්දස්ස කාලේ බං ලබු තිත්තයි
3: ඔබතුමා ලබු කනෝද
2: අද මීටා උඹ බුද්දස්ස කාලේ කිව්වේවා විපරීත කාලේ විනාශ බුද්ධි
3: ඒක තමයි
2: මේ කාලේ සමහරිට දැන් උඹ මතක මං අප්ටේ කියන්න බෑවා අද වෙන දේ හෙට කියන්න බෑ
3: මොකද්ද
2: අද වෙන දේ හෙට කියන්න බෑ සරි ඔබ හෙට වෙන දේ අද කියන්න බෑ සමහරිට මේ බුද්දස්ස කාලේ විපරීත කාලේ නිසා මේ මම උඹව කණේ කරන්නේ උඹ මාවකයි සමහරිට
3: ඈ
2: ඒ මොකාලේ අප්ප මේ
3: ඔව් නේද
2: මගේ වඩත් කෑ ගන්නවා
3: කනවතුමා
2: දෙහිචාන් දැන් හාව සිංහයන් කනේ කිසේ වෙතත් සිංහයන්ට තනකොල කන්න වුණාම කොහොමද තරගන්න අමාරුනේ
3: වේගනේ
2: කමන්නේ ඕනි කයිතා තව
3: කනකොත කියන්න ඕනේ
2: හරි අරුවන් කියන්න උඹට යකෝ මට බෝවල්ලගෙන කනේකට මටවද හදිසි උඹටනේ
3: හරි කන් නැද්දෝ ඉති
2: යකෝ මම කෑම කල් තියාගන්න කල් තියාගෙන කන්න හම්බුනේ කාලිකින් ඕ නැත්තම් මරලා නෙගලාද

0: 768ක් වෙනවා. ඒ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 73.16ක්. සියලුම විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබාගත් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 11,651ක්. ඒ වගේම පෞද්ගලික අයදුම්කරුවන් 139 දෙනෙක් සියලුම විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබාගෙන තිබෙනවා. සියලුම විෂයන් සඳහා ලබාගත් සම්පූර්ණ ඒ සාමාර්ථ සංඛ්‍යාව 11,790ක්. විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 103.57ක් වෙනවා. සියලුම විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබාගත් පෞද්ගලික හා පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත්
1: 2025 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊ රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා. www.donates.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. අමරිකාවේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොක් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අක්රාජි ස්විස්ටර්ලන්තයේ බලාපිටත්ව ගොස් තිබෙනවා. ඒ සාම ගිවිසුමට අවසන් වශයෙන් අත්සන් කිරීම සඳහායි. සාම ගිවිසුමට සියල්ල සූදානම් කර තිබේදී ඊශ්‍රායලය ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීමත් සමග දෙරටේ සාම ගිවිසුම කල්ගත වුණා. පසු අමරිකාවේ මැදිහත්වීමෙන් ඊශ්‍රායලය සහ ලෙබනනය සාම සාකච්ඡාව සඳහා එකඟ වීම හමුවේ ඉරාන අමරිකා සාම ගිවිසුම අත්සන් තැබීම සිදුවනු ඇත.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.6

0: Sai Wissa. See the 2020.
1: Aibowan, kamu dating?
2: Aibowan kiwa, Aibowan.
1: අද අපිත් එක්ක ඉන්නේ ලක්ෂ්මන් හේවා විතරන අපේ චාට් ෂෝ එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් සාදරයෙන් පිළිගන්නවා. මේ දවස්වල වැඩ කටයුතු කොහොමද?
2: තියෙන දේවල් කරගෙන ප්‍රසංග තියෙන ඒවත් කරගෙන අලුත් ගීත ලැබෙනවා ගායනා කරලා
1: සතුටින්
2: සතුටින් ඉන්නවා.
1: ඉන්නානේ. ලස්සන වෙලාද මන්දා?
2: ඉතින්
1: තරුණ වෙනවා නේ දෙන්නේ. මේ දවස්වල ෂෝස් එහෙම තියෙනවා.
2: මේ සතියනේ සාමාන්‍යයෙන් පහුගිය ටිකේ වීකෙන්ඩ්ස් වල තියෙනවා.
1: මැජික්
2: කරගෙන
1: යනවා. සින්දු කියන එක විතරද නැත්නම් වෙන ජොබ් එකක් කරනවද? සින්දු විතරයි. බිස්නස් එකක්වත් නැහැ, සයිඩ් බිස්නස් එකක් නැහැ. මොනක රට එහෙම යනවා එනවා.
2: විතරම යනවා. මට පිටර් ප්‍රසංගේම ගොඩක් හම්බ වෙනවා නිතරම. කොහොමද අවුරුද්දට හතර පහ පාරක් යනවා කොහරි.
1: යවෙනවනේ. දැන් මේ පළවෙනි නිර්මාණය මොකද්ද ලක්ෂ්මණ අය කරපු?
2: අපි පළවෙනි CD එක ආදරේ වගේ නෝවේ 2002. ඒකේ ජනප්‍රිය චිත්‍ර තමයි ගොඩක් තාමත් වේදිකාව ගායනා කරන්නේ. ඊට පස්සේ දෙවෙනි CD පටේම එනකොටම 2004, තුන්වෙනි CD පටේ 2006, 2006 පස්සේ ලංකාවේ CD කැසට් නිෂ්පාදනය නැතුණානේ. ඊට පස්සේ ඉතින්
1: 2006 පස්සේ දෙක උනේ.
2: ඔව්, 2006 අන්තිම 2009 වගේ යනකොට
1: මුකුත්ම නැහනේ. ඊට පස්සේ
2: තනි සින්දු කියනවා.
1: කියනවා. දැන් මේ වෙද්දි සින්දු කීයක් විතර කරලා තියෙනවද නිකන් එළියට දාලා තියෙනවා?
2: නෑ, CD 3 සින්දු 30 ගානයි තෙල්නාට කීපයක වගේ. මේ දවස්වල ගොඩක් සින්දු කරනවා. මේ දවස්වල කියලා කියන්නේ මේ ස්පොන්සර් සින්දු ගොඩක් මාසෙට 4-4 කියනවා. ඒ ඔක්කොමත් එක මම හිතන්නේ සින්දු 100කට වැඩිය නැහැ තාම. සින්දු 100ක් 125ක් විතර
1: කරලා තියෙනවානේ. හැබැයි ඉතින් අර ගොඩාක් සින්දු කරනවට වඩා ওই පොඩි සින්දු ප්‍රමාණයෙන් මිනිස්සුන්ගේ ආදරය දිනාගෙන තියෙනවානේ.
2: ඔව්, මෙහෙමයි. දැන් කැසට්ස් පස CD පත එහෙම තිබුණා නම් හැම අවුරුද්දේකට සැරයක්ම සින්දු 12-13ක් එනවනේ එළියට. එහෙම නැතුව නිකන් දැන් ඉතින් සින්දුවක්
1: අවුරුද්දට නිකන් දෙපාරක් තුන් පාරක් වගේ තමයි නේද සින්දුවක් රිලීස් වෙන්නේ?
2: සින්දු මේ මගේ කොහොමත් මට ගොඩක් තියෙන චාන්ස් එක තමයි මගේ කටහඬින් සින්දු කියවන්න ගොඩක් කට්ටිය එන්නවා. ඒතකොට මාසෙට සින්දු 3-4ක් කොහොමත් අඩු ගණන් 2-3ක් හරි කියවෙනවා මේ අලුත් සින්දු. මට අයිති නැහැ. නමුත් ඉතින් මට ඉතින් ඒකට සරලන උදලක් ලැබෙන නිසා මම එහෙම කටහඬ ගායනා කරන දෙනවා.
1: දෙනවානේ. දැන් ජීවිතේ ලක්ෂ්මණ හේවා විතරණ කියන කෙනාගේ මේ මියුසික් ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක වෙන සින්දුව මොකද්ද? يعني මුළු හැමෝම දැනගන්නේ ආදරය කරන්න පටන් ගන්න අර පළවෙනියට මෙහෙම සින්දුවක් තියෙනවානේ.
2: ඔව්. මේ සින්දු මට එහෙම දෙකක් මට හිතෙන් තියෙනවා. එකක් මම මුලින්ම ලංකාවට ඇවිල්ලා ගායනා කරපු මුල්ම ගීතය ආදරය වගේ නෝවේ අගෙන් දැනේ කුඩුවේ. ඒක තමයි මුල්ම සින්දුව මම පටිගත කරපු. ඒකෙන් තමයි දැනගත්තේ මාව.
1: ඒකෙන්
2: දැනගත්තේ ඒකෙන්. එතකොට ඒකේ අනුසාර ඒකෙන්ම තමයි කැසට් කම්පැනි වලිනුත් මට කතා කරේ. ඒක තමයි පළවෙනි සින්දුව. ඒක ගුවන් විදුලි සංස්ථාව වලට FM නාරකවලට දුන්නා. පැය දෙකකින් තුනකින් වගේ සින්දු ප්‍රචාරයෙන් පටන් ගත්තා. ඊට පස්සේ කැසට් වලට ආරාධනා ලැබුණාට පස්සේ හොයපු ගීත වලින් තමයි මට හම්බුනේ මගේ වාකීප ටර්නින් පොයින්ට් ගීතය. මං අහන්න යන්නේ රත්තරනේ ගීතය. කැසට් පැටලෙක ගෙතුච්ච 6 වෙනි ගීතය. ඒක තමයි මම හිතන්නේ ගොඩක් මාව දැනගත්ත කතාව.
1: දැනගත්ත සිත්. මේක තමයි ටර්නින් පොයින්ට් එක කියලා.
2: ඒක තමයි.
1: අර කැසට් කරන කට්ටිය දැනගත්තේ අර සින්දුව.
2: ඒකෙන් දැනගත්තේ. නමුත් ඊට පස්සේ ගොඩක්ම ප්‍රචලිතුනේ අර ගීතේ.
1: අපි ඒ ප්‍රචලිත වෙච්ච ගීතෙන් කොටසක් ගායනා කරමුද දැන් පුළුවන්ද මේ වෙලාවේ?
2: කිමු කියලා.
1: කිමු නේද?
2: මං අහන්නේ නම් නෑ රත්තරනේ දුක දරාගත්.

0: කියා මං අහන්නේ නම් නැරතරනේ.
1: අහන්න දේවල් ගොඩාක් තියෙනවා අන්නේ නම් නැහැ කිව්වට. ඉතින් දවල් 12 වෙනකම් අපිත් එක්ක ඉන්න දිගටම අහගෙන ඉන්න සේද. අද අපිත් එක්ක ඉන්නේ ආරාධිතයා ලක්ෂ්මන් හේවා විතරනා.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවයට ගොස් රෝගියාගේ ජීවිතය වුවද නැතිවිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, නොම්බර 221 ධර්මපාලමාවත කොළඹ 7.
3: රත්තරන් නැදෙන ඉස්තරම් තැනක්, හදිස්සියට පරිස්සමට රත්තරන් තැනක්. CDB රන්නය එක, Light, Water, Phone, බිලට සහනය මෙන්න.
4: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111 7388 388. CDB රන් අය, රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
5: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න, විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තර. ඕන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 7322000. NIB the City University, the place to be.
8: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: Luna, da sudu kotigena e Disney.
1: Danin Anna. Sati tawassala hawasa dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
1: නෑ නෑ, මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
4: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: සියත පොකට් මනි.
7: අනුග්‍රහය.
8: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: We can see a theater.

0: Die Whistle. See you at the 2020.
1: දැන් ඇත්තටම ලක්ෂ්මන් හේවා විතරණ කියන චරිතය දැන් අලුතෙන් සින්දු කරලා ඒ වැඩ ටික පටන් ගන්න කලින් ඒ ජීවිතේ කලින් ජීවිතේ මොන වගේද කොහොමද තිබ්බේ?
2: ඇත්තටම මේ සින්දු කියන නිසා ලංකාවට ආවේ.
1: ආ එතකොට කලින්
2: ලංකාවේ නෙමෙයි හිටියේ.
1: කොහෙද රට?
2: ෆ්‍රාන්සේ හිටියේ. එතකොට 2002 පළවෙනි සින්දුව ආසාරි පටිගත ගන්නකොටත් මම නිවාඩුවට ඇවිල්ලා පටිගත කරපු ගීතයක් ඒක. මේ ඒතර හැම නෝනා නම් මං ඉන්නේ විදේශේ තාම.
1: තාම ෆ්‍රාන්සේ.
2: ඔව්. ඉතින් සින්දුල් තියෙන ආසාව නිසා ඒ ඔක්කොම දාලා මේ කට්ට කනවා.
1: ඒ කියන්නේ කට්ට කන ගැන ආදරෙන් නේද ඒක?
2: බරුට කිව්වේ. ඒ සතුටේ මේ ජීවිතේ හොඳයි. ෆ්‍රාන්සේ හිටියට වඩා සතුටෙන් ඉන්නවා. දේශගුණයේ ප්‍රශ්නත් නැහැ. පාන්දර නැකිලා රැකියාවට යන්න ඕනේ. ආස කරන රැකියාවක් කරන එක ගොඩක් සතුටුයි ආර්ථිකය කෙසේ වෙතත්. එම් කිව්වේ නැත්තම් මම පිටරට තාමත් ඉන්නේ.
1: පිටරට තාමත් ඉන්නේ. එතකොට පුංචි කාලේ කොහොමද ගෙවුනේ කියන්නේ? කොයි කාලේ වගේද යන්නේ ප්‍රංශයට?
2: මට අවුරුදු 20 ගණන් වලදී යන්නේ 22 දී.
1: එතකොට කොහෙද ලංකාවේ ජීවත් වෙන්නේ?
2: හොමගම.
1: හොමගම. හොම් ටවුන් එක ඉපදුනේ හොමගම. කොහොමද ඉස්කෝලේ යද්දී ගීත ගායනය සහ ඒ පැත්තේ පුෂ් එක කොහොමද තිබ්බේ?
2: නෑ කවදාකවත් මම ගායකයෙක් වෙන්න හිතලා නැහැ. සින්දු පොඩි කාලේ හැම කීමේ අදහසක් තිබුණෙත් නැහැ.
1: හා
2: නෑ. නමුත් මම මියුසික් එක ගැන ගන්න ගියා සරත් දයරතරන්තුංග සර්ගාවට පිටරටන් ඉස්සෙල්ලා. ඒත් ගායකෙක් වෙන්නේ මේ වාදනය කරන්න තියෙන ආසාව නිසා. වාදනය කරන්න තියෙන ආසාව නිසා වාදනය ඉගෙන ගත්තේ ගායනත් සමග. ඒක විශාල, ඒ කියන්නේ මම හීනේ, ඒ කියන්නේ මම පුළු පුලා හිටපු දෙයක් නෙමෙයි මේක. මම උත්සාහ කරලා ලබාගත් දෙයක් නෙමෙයි මේක. මම ආසාවෙන් ඉඳලා ලබාගත් දෙයක් නෙමෙයි මේක. හම්බෙන් වගේ
1: හම්බුණ දෙයක් ලැබිච්ච දෙයක්. එතකොට මේ ඉස්කෝලේ කාලේ එහෙම කිසිම තරඟ වලටවත්
2: නැහැ.
1: ඒක හරි පුදුමයි නේද?
2: ඩිස්ක එකකට ගියා සින්දු කියලාත් නැහැ.
1: ඒකනේ. දැන් පුංචි කාලේ දැන් ඔය ගායක ගායිකාවන්ගෙන් අහලා බැලුවොත් ඉතින් බර ගානකගේ පුංචි කාලේම මෙමරි එකක් තියෙනවා. කවුද මේ සින්දු කියන කටේ පුෂ් එක දුන්නේ? ඒ කියන්නේ මේම සින්දු කියමු නැත්නම් ඔයාට මෙහි තිච්ච දෙයක්ද නැත්නම් වාගේ වටේ හිටපු කවුරු හරි වාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් නැත්නම් අම්මා තාත්තා?
2: මේ මොඳ පිටරට ගියාම සංගීත කණ්ඩායමක් දාගත්ත සූරිද්ම කියලා. ඒ හේතුව ලොකු දේවල් නෙමෙයි. අපි ඔය වීකෙන්ඩ් එකට සෙට් වෙන්න ඔය වගේ අර ආසාව තියෙන නිසා. ඉතින් ওই කාලෙදී ගුණදාස කපගේ මහත්තයා ප්‍රංශයට මේ ප්‍රසංගයට, කම්පන ප්‍රසංගයකට ඇවිල්ලා ඒක ඉවර වෙලා එයා මේ සතියක් විතර වැඩිපුර හිටියා. ඉතින් හැමදාම එයා ඉනකන් හවසට අපි ගිහලා සෙට් වෙනවා. ඉතින් එහම ඉතින් සින්දුමනේ කියන්නේ මේ අලුවා කියනවාද ඕ වගේ කියනවා. මගේ ට්‍රේන් එකත් දවසක් ආවා, 3-4 දවස වගේ. මමත් සින්දු කැල්ලක් කිව්වා. කිව්වම කපුගයා මාව බදාගෙන මට කිව්වා, ඔබේ කටන් හරි ලස්සනයි නේ, මේ මට ඔබට සින්දුවක් කරලා දෙන්න ඕනේ ලංකාවට අපි දවසක හම්බෙන්න කියලා කිව්වා. මම ඉතින් ඒක ඉතින් ඉවරයි. ඊට පස්සේ ඉතින් ඔය ලංකාවට ආවිල්ලාට පස්සේ මම කිව්වා කපුගයාට මං ආවා කියලා. කපුගයා සර්පින එකත් උසගෙන ගෙදර ඇවිල්ලා ඔය හදල දුන්න සින්දු තමයි ආදරය වගේ නෙවේ අගෙන් දැනේ කුඩේ. මට ඒකට සතයකට සල්ලි ගත්තෙත් නෑ මගේ. හදවතින් මේක හදපු ගීතයක්. ඒක තමයි මම හිතන්නේ ඒක රසික.

0: බැඳ ගත්තේ මොද එතන වාණිජ පරමාර්ථ ඇති විච්ච ගීතයන්නමේ මමත් ගායකෙක් වෙන්න පුන පුනා හිතපු කියපු ගීතයකුත් නෙමේ. එකෙසේ සිද්ධ විය.
1: එසේ සිද්ධ විය කියන්නේ දැන් මේ ක්ෂේත්‍රයේ සැහෙන දැවැන්තයෙක්ගේ මග පෙන්වීම සහ බලකිරීමත් එක්ක තමයි ඉතින් ඔලුවට ඇවිල්ලා තියෙන්නේ නේ.
0: ඔව්. ඒ කියන්නේ මට මතකයි සින්දුව පටිගත කරලා ඔක්කොම විවිධම් කරෙත් එයා. සත්‍යයක්වත් ගත්තේ නැහැ. කැසට් CD පැටි වලට ගහලා මේ ලංකාවේ තියෙන ඔක්කොම FM නාලිකාවට එයාගේම කාර්යකයේ ගිහලා තමයි එදා බාර දුන්නේ.
1: හා හා.
0: ඒ සින්දුව.
1: හායි.
0: ඒක වගේ නෙමෙයි. ඒක අනිත් ඒ පත්‍රිතීච කවියක් ඕක. මේ ගීතේ.
1: හා හා. මොන පත්‍රයේද දවස්වල?
0: ඔක දිවයින පත්‍රිතීච කවිය. පස්සේ හොයාගත්තේ ලියපු කෙනා ලක්මලියව සම්කේලා. ඒකනේ ඒකම තේරෙනවනේ මේක ගීතයක් කරන්න හිතපු දෙයක් නෙමෙයි.
1: දෙයක් නෙමෙයිනේ පත්‍රයකින් වචන ටිකක් ගන්න. කපුගේ මහත්තයා
0: මියුසික්
1: කරන මෙලඩි එක දාලා ඊට පස්සේ ආ සින්දුව කියනවා. අපි පොඩ කියමුද? ඒක මම හිතන්නේ සෑහෙන විශේෂ සින්දුවක්.
0: ආදරය වගේ නොවේ අගහිඟ දැනේ කුඩුවේ දුක දරා ගන්න වේවි නුඹට මහමෙරක් වගේ. ආදරය වගේ නොවේ අගහිඟ දැනේ කුඩුවේ දුක දරා ගන්න වේවි නුඹට මහමෙරක් වගේ.
1: අමුතුරක්
0: තියෙනවනේ.
1: කියන්නේ අර පරණ සින්දුවල මේ
0: අපිට
1: ජවය තියෙනවා. ඒ මියුසික් මේ වචන
0: දැන් ඒ සින්දු ගොඩක් ඒ කාලේ දැන් ඔය සින්දු හදපු ඒගොල්ලන් රාගධාරි සංගීතය ඉගෙන ගත්ත කට්ටියනේ පරතරට. එතකොට ඒවෙන් එන්නේ ඒ කොටස් තමයි රාගධාරි සංගීතයේ දේවල්. ඒවයි බද්ධ වෙලා තියෙන ඇඟට. දැන් අපි හදන සින්දු එක්කෝ අරබික් සින්දුගේ පොඩි කෑල්ලක්
1: බීට් එකයි,
0: එහෙම නැත්නම් බංග්ලාදේශ සින්දුගේ පොඩි කෑල්ලක්, ඒ වගේ අරගෙන ඒවා ඉතින් අනන්‍යතාවයක් නැහැ, මූලාශ්‍රයක් නැහැ. ඒවා හරි ලස්සනයි. ඒ වගේම ඉතින් ඉක්මනටම
1: ෆේඩ් වෙලා යනවා. හරි, අපි තව සින්දුවක් අහලා ආයි කතා කරමු.

උදේ 10යි විනාඩි 38යි දැන් වෙලාව. අපි මතක් කරන්න ඕනේ අද දවසේ සුවිශේෂී වැඩක් සිද්ධ වෙනවා දෙවිනු පුරාම. විශේෂයෙන් කොළඹ අවට පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය, එතකොට නුගේගුඩ නගර ප්‍රදේශය සහ මහරගම පමුණු ප්‍රදේශ යන ස්ථාන තුන බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් සිද්ධ කරන මොකද්ද මේ වැඩේ. දැන් අපි මිනිස්සු විදිහට ඩිජිටල් ලෝකයක් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඩිජිටල් ලෝකයක් එක්ක ගනුදෙනු කරන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක BOC ෆ්ලෙක්ස් ඇප් එක භාවිතා කරලා කොහොමද ඩිජිටල් ගනුදෙනුවක් සිද්ධ කරන්නේ කියන එක ගැන මිනිස්සුම දැනුවත් කරන වැඩක් තමයි මේ කට්ටිය පටන් අරන් තියෙන්නේ. ඉතින් BOC එකේ කට්ටිය බැංක් ඔෆ් සිලාන් වෙතින් තමයි මේ වැඩේ පටන් අරන් තියෙන්නේ. ඉතින් අද දවස පුරාවටම වෙළඳ මහතුන් දැනුමත් කරන එක, ඊට පස්සේ ජනතාව දැනුමත් කරන එක, BOC ෆ්ලෙක්ස් ඇප් එක භාවිතා කරලා කොහොමද අපි QR කේතයන් හරහා ගනුදෙනු කරන්නේ කියන එක ජනතාව දැනුමත් කරනවා. අනිත් පැත්තෙන් වෙළඳ මහතුන්ව දැනුම්වත් කරනවා කොහොමද QR කේතයක් පාවිච්චි කරලා මේ ජනතාවගෙන් QR හරහා ගෙවීම් කටයුතු ඒගොල්ලන්ට සිද්ධ කරගන්න කියන එක ගැන. ඉතින් මේක වෙළඳ මහතුන්ට වගේම මහ ජනතාවටත්, ඒ කියන්නේ කස්ටමර්ස්ලටත් මේ වැඩේ ඉතා ලස්සනට පහසුවෙන් කොහොමද කරගන්නේ කියන විදිය ක්‍රමය කොහොමද කියලා අද දවස පුරාම BOC එකේ ඉන්න මේ ප්‍රවර්ධන කණ්ඩායම ලංකාව පුරාම සිද්ධ කරන, විශේෂයෙන් බස්නාහිර පළාතේ ඒගොල්ලෝ තැන් දෙක තුනක් දීලා තිබ්බ, මම ආයෙත් මතක් කරන්නම්. නුගේගොඩ නගර ප්‍රදේශ, මහරගම පමුණුව ප්‍රදේශ, පෑලියගොඩ මාළු වෙළඳපළ, මෙන්න මේ ප්‍රදේශ කිහිපය හරහා තමයි මේ ලංකාවේ මේ බස්නාහිර පළාතේ මේ වැඩේ විශේෂයෙන් සිද්ධ වෙන්නේ. ඉතින් මම ඔබට කියන්නේ ඔබ අහගෙන ඉන්නවා නම් BOC ෆ්ලෙක්ස් ඇප් එක භාවිතා කරන්න. දැන් ඉතින් සල්ලි අතපත ගාපු කාලේ ඉවරයිනේ. ඩිජිටල් ලෝකයක් එක්ක අපි ගනුදෙනු කරන්න ඕනේ. ඇප් එකෙන් කොහොමද අපි ගෙවීම් කටයුතු කරන්නේ කියන එක ගැන අපි දැනුමත් නැත්තම් ඒක දන්න කෙනෙක්ගෙන් අහගෙන ෆෝන් එකට ඇප් එක දාගෙන අපිට සල්ලි අතපත ගන්න ඕනේ. ඔක්කොම තියෙන්නේ ෆෝන් එකේ. අනිත් එක තමයි අපිට ට්‍රාන්සැක්ෂන් කරන්න පුළුවන්. ඊට පස්සේ QR ලියාපදිංචිය ස්ථාපනය නොමිලේ ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි විශේෂයෙන්ම කාඩ්පත් රහිත හා මුදල් රහිත ගෙවීම්, අනිත් එක මුදල් ක්ෂණිකව බැංකු ගිණුමට අපිට බැර කරගන්න පුළුවන්. බැංක් එක ඕපන් කරලා තියෙන වෙලාවල් බලබලා ඉන්න ඕනේ නැහැ, බැංක් එකට ගිහිල්ලා පෝලිමේ ඉන්න ඕනේ නැහැ, ATM නැත්තම් CDM මැෂින්ස් වල අපිට පෝලිමේ ඉන්න ඕනේ නැහැ. ඉතින් ඒ වගේ ඉතාමත් පහසුවෙන් ගෙදර ඉඳන් මේ ෆෝන් එකෙන් හැම දෙයක්ම කරගන්න පුළුවන් මේ පහසුකම හරහා. ඉතින් ඔබ BOC ෆ්ලෙක්ස් ඇප් එක භාවිතා කරන්න පටන් ගන්න. විශේෂයෙන් කියනවා මේගොල්ලෝ මුදල් රහිත ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ගමන් කිරීම සඳහා දායකත්වයේ ලබා දීමට තමයි මේ අද දවස විශේෂ කරගෙන මේගොල්ලෝ මේ ලස්සන වැඩසටහන පටන් අරන් තියෙන්නේ. ඉතින් ජනතාව විදිහට, වෙළඳ මහතුන් විදිහට මේ වැඩෙත් එක්ක සම්බන්ධ වෙන්න, මේ වැඩේට සහයෝගය දක්වන්න කියලා අපි ඔබෙන් ආරාධනා කරනවා. වෙලාව මතක් කරන්න, උදේ 10යි විනාඩි

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඒ

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071 555 6047ට වට්ස්ඇප් කරන්න.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩු මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 217යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි, සුදු කැකුළු සම්බාසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, දේශීය රතු කැකුළු සම්බාසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි, තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 ජුනි 19 සිට 21 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේ සීසයිතයි.
2: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79% අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112 200 200 Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.

0: පහළෝ යන්න. තමන්ගේ අම්මවයි තාත්තවයි පාර්ට් වටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්තු ණයකවල ඉන්නෝ.
1: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නේ නම් නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට් වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තොරන්නේ නැණි. කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. දහා අතේ කල්පනා කරලා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් ගන්නේ නෑ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011-1217,000 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
3: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
4: මතකද ASTH?

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6044ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.
2: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දෙව

0: I Whistle. See you at the 2020.
1: රයිට් හද අපි කතා කර කර ඉන්නේ චාර්ච්චෝ එකට ඇවිල්ලා ඉන්නේ ලක්ෂ්මන් හේවා විතරන පරණ සින්දුවල පරණ මතක අවසන් තමයි. ඉතින් අද විශේෂයෙන් ඔබට ආරාධනා කරන්න හේතුව දැන් කලින් කියවනේ කපුගේ මහත්තයත් එක්ක තමයි මේ පළවෙනි සින්දුව ආරම්භ කරන්න වැඩේ පටන් ගත්තේ කියන එක. ඊට පස්සේ මේ ශේස්ත්‍රයේ ඉන්න දැවන්ති මුණ ගැහිලා තියෙනවා. ඒ සම්බන්ධතාව කොහොමද ගොඩනගන්නේ?
2: ඔහුගෙන් ගොඩක් දැවන්ති අඳුරගත්තා. ඊට පස්සේ මට ගොඩක් ලස්සන සින්දුව අදපු අනිත් එක්කන තමයි එච්.එම්. ජයවර්ධන. මං අහන්නේ රත්නේ සින්දුව එච්.එම්. ජයවර්ධන සූරෙන්ගේ.
1: එතකොට ඒක ලිව්වේ?
2: ඊට පස්සේ කලෝ මේ කපුගේ මගේ සීඩි පටවල සින්දු හැදි කපුගේ අයියා එච්.එම්. අයියයි කපුගේ අයියා එච්.එම්. අයියා මම රෝහණ වීරසිංහ. මම ඉතින් අර සම්බන්ධයෙන් ඉතින් ගොඩක් සම්බන්ධකම් ඇති වුණා. ලස්සන ගීතරියක් කරා.
1: කියන්නේ දැවන්ත රෝහණ වීරසිංහ කියන්නේ ඉතින්. තවටත් ඒ සම්බන්ධතාව තියෙනවද? කොහොමද ඒවා වැඩි දියුණු කරගෙන යන්නේ? නිර්මාණ වලට ඒ සම්බන්ධතාව වල දායකත්ව ලැබෙනවද දැන් මේ කාලේ?
2: දැන් අර සීඩී පට නැති නිසා මේ එහෙම සම්බන්ධකම් තියාගෙන සම්නිර්මාණ වෙන්නේ නැහැ. අර එක සින්දුවක් වචන ලස්සන සින්දුවක් හම්බුනොත් අලුත් ඒගොල්ලන්ගේ හෝ පරණ ඒගොල්ලන්ගේ හෝ ඒ අර ස්පොන්සර් කරන කෙනාගේ තීරණය මත තමයි කවුද කියලා තෝරගන්නේ. මම ඉතින් ගීත ගායනා කරනවා නැතුව අර මට ඕන කරන අවශ්‍ය ඒකලන්ට කියලා සින්දු හදන ක්‍රමයක් දැන් නැහැ. සීඩී කැසට් පස නැති
1: හින්දා. නැති නිසා. එතකොට දැන් මොකද්ද ඇත්තටම ඔය දැන් අපි දෙතුන් පාරක්ම කතා කරා සීඩී සහ කැසට් පට කියන එක. ඒකෙදි දැන් ඒ වෙනස් වීම කොහොමද ඒ කාලේ හිටපු ගායකෙක් විදිහට ඒක කොහොමද ඉෆෙක්ට් උනේ බලපෑවේ?
2: දැන් කැසට්ස් පටි සීඩී පටි නැති වෙන කාලේ හිටපු අන්තිම පුරුකෙන් එක්කෙනෙක් මම. ඒක හරි ශක්තිමත්. ඒ කැසට්ස් පටි වලින් එළියට එන ගායකයෝ හරි ශක්තිමත්. පිළිගැනීමත් එමට තියෙනවා. ඒක ඇත්තටම මේ ඒක නැති වෙච්ච එක දැන් මේ ලංකාවේ විතරයිද ඔය සීඩී කැසට්ස් පටි නැත්තේ? යුරෝපේ තාම කොච්චර මොඩර්න් කිව්වත්
1: ඔව් ලේඩි ගාගලා ඔය කට්ටියම කරනවා.
2: සීඩී පට තියෙනවා ඉන්දියාවෙත් තාම තියෙනවා. ලංකාවේ තමයි නැත්තේ. ඉතින් හේතුනේ මොකද කියලා දන්නේ. එහෙම තිබුණානත් ලංකාවේ රසස්වාදය එහෙම තිබුණානම් තාමත් අර ඒ කාලේ තියෙච්ච හොඳම රසස්වාදයේ තියෙන ගීත බිහිනවා. ඒතර ආයලේ යන සංගීතඥ නෙමේ අලුතෙන් බියලා ඉන්න අලුත් ළමයි හොඳයි. නම් ඒකල්ලම වුණත් එතකොට හරි ප්‍රමිතියට සින්දු කරනවා. මොකද කැසට්ස් පටි අලවියනේ මෙතන බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට එතන හොඳ සින්දුන තියෙන්න ඕනේ. දැන් එහෙම නෙමෙයි. දැන් සින්දුවක් දැම්ම කීයක් හරි දීලා YouTube එකකට දැම්මා. එහෙම කරා views නේ ඕනේ. ඉතින් ප්‍රමිතිය චුට්ටක් අඬුවේ. දක්ෂ ළමයි ඉන්නවා. අපි හරි සින්දු අහනවා. නමුත් මතක හිටින්න ඉස්සෙල්ලා කිව්වා වගේ කොමරි කැසට්ස් පටි සීඩී පටි වලින් ආපු ගායකයෝ අන්තිම පුරුක වශයෙන් මම හිතනවා ඒක හොඳ ශක්තිමත් පදනමක් වුණා අපිට.
1: ඒගොල්ල රැඳෙන එක තමයි ඉතින් අද ඔබතුමත් ඇවිල්ලා මෙතන අපිත් එක්ක කතා බහ කරන්නේ නේ. අපි සින්දුවක් අහලා ආපහු කතා කරමු.
2: ඕකේ.

සිරි රන් දෝලි වුණාට වැඩක් නෑ බියෝසි ෆ්ලෙක්ස් ඇප් එක නැත්තම්. නැත්තම් ඉතින් කොන් වෙන්න වෙන්නේ. හරිද? දැන් මේ ඇප් එක දැන් මේ අපි අද පුන පුනා ඔබට මතක් කරනවා බියෝසි ෆ්ලෙක්ස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඩවුන්ලෝඩ් කරගත්තොත් ඔයාට වාසි ගොඩාක් හම්බ වෙනවා කියලා. එනිසා අනිවාර්යයෙන්ම බියෝසි ෆ්ලෙක්ස් ඇප් එක ඔයාගේ ෆෝන් එකේ තියෙන්න ඕනේ. ඇප් එකක් දැන් ඔයා වෙළඳාම් කරන කෙනෙක් නම්, ඔයා කඩයක් කරන කෙනෙක් නම්, ඒත් ඔයාට පුළුවන් මේ ෆ්ලෙක්ස් ඇප් එක හරහා එන කස්ටමර්ස්ලට මට සල්ලි එපා, ඔවුන් මෙන්න තියෙනවා QR එක, මේක ස්කෑන් කරලා ඔයාට ගෙවන්න පුළුවන්. දැන් ජනතාව විදිහට, කස්ටමර්ස්ලා විදිහට අපි කඩේකට ගිහිල්ලා අපිටත් පහසුයි නේද? පර්ස් එක ඇදදා කාසි හොය හොයා සල්ලි හොයලා 20 100 එකතු කර කර අපි මුදලාලිට දෙන්න යන වෙලාව ඇත්තටම ඒකත් ලොකු වෙලාවක් යනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ගත්තාම අපිට සල්ලි අත ගෑවෙනවා නේද? කී දෙනෙක් කත ගාලා එන සල්ලිද ඔය අපිට හම්බ වෙන්නේ. ඉතින් ඔය හැම දෙයකින්ම අපි නිදහස් වෙනවා. අපිට BOC Flex app එක අපි දාගෙන අපි QR මගින් ස්කෑන් කරලා ගෙවීම් කටයුතු කරන්න යනවා නම්, ඒ නිසා BOC Flex app එක දාගන්න වැඩ ගොඩක් පහසු කරගන්න පුළුවන්. අනිත් එක තමයි දැන් අද ලංකාව පුරාම මේ BOC එක මගින් මේ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරලා තිනු. ඒකට ඔබත් සහයෝගය දක්වන්න, විශේෂයෙන් බස්නාහිර පළාතේ මහරගම, ඊට පස්සේ ඩුංගේගොඩ, එතකොට පෑලියගොඩ, මත්ස්‍යවෙළඳපොළ, මෙන්න මේ ඒරියා එක ඇතුලේ විශේෂයෙන් මේ ප්‍රවර්ධන වැඩ කටයුතු කරගෙන යනවා කියලා ඒගොල්ලෝ දැනුම්වත් කරනවා. ඉතින් ලංකාව පුරාම මේක සිද්ධ වෙනවා. ඔබත් දායකත්වය සපයන්න. අපිත් මේ ඩිජිටල් ලෝකයේත් එක්ක අපි ගනුදෙනු කරන්න ඕනේ. මුදල් කාසි නේද, කඩදාසි, මේ කොළ අතගානක අපි දැන් අයින් කරමු. පර්ස් එකක් පිරිලා නේද, පොඩි කාඩ් එකක් දාගෙන ෆෝන් එකෙන් වැඩේ කරගෙන නේද, මාර්ම පහසුයි. මේ හැම දෙයක්ම අපේ පහසුවට තමයි ඇවිල්ලා තියෙන්නේ. එතකොට අපිට ලේසියෙන් කරගන්න දේවල් තියෙදී ඇයි අපිට අමාරුවෙන් කරගන්න ඕන දේවල් එක්ක අපි බදාගෙන ඔහේ කාලේ නාස්ති කර කර ඉන්නේ? ඒ නිසා අපි ඔබට කියනවා අද දවස ප්‍රයෝජනෙට ගන්න, දාගන්න BOC Flex app එක ඔබට වාසි ගොඩක් හම්බ වෙනවා. රයිට්, වෙලාව මතක් කරලා නංගු 10:10 වෙනාඩි 58.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
3: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.

0: क्या था टॉप स्टोरी।
1: මාතෙල් දීවරෙන් විරෝධතාවයකට සූදානමින් මාතෙල් කර්මාන්තකරුවන් ලැබෙන සතුදා දින කොළඹට පැමිණ විරෝධතාවයක් ආරම්භ කරන බව සමස්ත ලංකා මාතෙල් සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් දිල්රුක් ප්‍රනාන්දු පැවසුවේ රජය විසින් සම්පූර්ණයෙන්ම මාතෙල් කර්මාන්තය විනාශ කර දැමීම හමුවේ මත්ස්‍ය මිලද අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බවයි. මාතෙල් කර්මාන්තයේ නිරතව සිටි බොහෝ පිරිසක් මේ වන විට විරකියාවෙන් පීඩා විඳින බවයි ඔහු පැවසුවේ.
2: මාදල් හිමියා සහ මාදල් වැඩ කරන සේවකයන් ඉතාම අසීරු තත්ත්වයකට පත්වලා තියෙනවා. ඉතින් මේක දලදේශීය නිෂ්පාදනයේ ඉතාම දායකත්වයක් දෙන රැකියාවක්. පෝෂ්‍ය සම්පතක් රටට දෙන රැකියාවක්. මේ සම්පත නැති වෙලා තියෙනවා. අද මිනිස් ශ්‍රමිකයෝ මේකෙන් ජීවත් වෙනවා. ඉතින් අපි කිසිම මේ මාදල් හිමියේ රටෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඩිජිටල් සහනාධාර, භූමිතර සහනාධාර, නඩත්තු සහනාධාර, ලෝන් කිසිම දෙයක් අපි ඉල්ලන්නේ. මේ මාදල් හිමියාගේ දක්ෂතාවයෙන්, එයාගේ තියෙන හැකියාවෙන්, එයාගේ තියෙන වපසරියෙන්, එයාගේ තියෙන දේපළ වලින්, එයාගේ තියෙන
1: චීන විදේශ අමාත්‍ය වැංගී ලබන 22 සහ 23 යන දිනවල ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන බ්‍රික්ස් රටවල

0: සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: 98.2 98.4
2: අද හමුවෙමුද අපි, අද සැනසෙමුද අපි,
3: Weekend Theater.
4: Adal only
5: Theater 2020 Adha Anka 10

0: Siyata Wisai Wisa. Siyata 2020.
1: Right, අපි අලුත් පැයකට තමයි ඇවිල්ලා තියෙන්නේ. අපි අද කතා කරන්නේ ලක්ෂ්මන් හේවා විතරනොත් එක්ක. ඉතින් අපි කතා කරගෙන ආව දැන් අපි පොඩ පරණ මතක ඇවිස්සුවා කලින් පැයේ විස්තර කතා කරා. දැන් අපි මේ ඉන්නේ වර්තමාන ලෝකයේ නිර්මාණය වෙන ගීතත් එක්ක ගත්තාම මේ ෆීල්ඩ් එක යන විදිහ ගැන ඔබතුමාට තියෙන අදහස මොකද්ද?
2: මම බුදු තරංගෙන් ඈත්ලා ඉන්න කැමති. මොකද තරඟයත් එක්ක දැන් මම මේක ගීත ගායනා කරන්න ඕන, මම හැමතැනම ඉන්න ඕනේ, මම අර ප්‍රසංගෙත් ඉන්න ඕනේ, මම රේඩියෝ එකෙත් ඉන්න ඕනේ. එහෙම හිතේ තියන්නේ හිතියොත් එහෙම පොඩ්ඩක් කපාගෙන යන්න ඕනේ හැඟීමක් එනවානේ. මට ඒව නැහැ කියලා දැනගත්තොත් මට තව කෙනෙක්ගේ ඊර්ෂ්‍යා වෙන්න හිතෙනවා. ඊර්ෂ්‍යා කරන්නේ. එතකොට මේක මේ ලැබිච්ච දේ රැකගෙන ඉන්නවා කියන එක අර අර වගේ ඊර්ෂ්‍යා කරගෙන මෙතන ඉන්න ඕනේ හැඟීම නැතුව ලැබෙන සුළු දේ හරි ගොඩක් ලැබෙනවා නම් එහෙමයි. එහෙම හිතාගෙන හිටියාම මම හිතනවා මේ මේ සතුටේ මේක කරගෙන යන්න පුළුවන් කියන එක. මේ මම නිතරම අදහස් කරන්නේ එකයි, තරංගයක් නැතුව යන්න ඕනේ. එතකොට ඉඩපාඩුවේ නිර්මාණ කරගෙන තවකාගේවත් නිර්මාණ දිහා බලාගෙන ඒක ගොඩක් ප්‍රසිද්ධ වුණේ කොහොමද, හේතු ඒකේ වචනද, ඒකේ මෙලඩි එකද, ඒ වගේ න හිතන්නේ නැතුව අපිට අනන්‍ය වූ දේවල් තියෙනවානේ. ඒක මිනිසුන් වැළඳගත්තා හෝ නැතා හෝ ඒ තමන් ආස කරන තමන්ගේ අනන්‍යතාවයේ එළියට ආපු ගීත පදනමම අරගෙන

0: තමයි මගේම අදහස.
1: බලාපොරොත්තුවනේ. දැන් ඔබතුමා හිතන්න 2010 මේ ෆිල්ඩ් එකට ඇවිල්ලා ජනප්‍රියම සින්දු ටිකක් එළියට දාලා එහෙම කෙනෙක් දැන් මේ ලංකාවේ බිහි වෙන නිර්මාණ දිහා පොඩ පැත්තකට වෙලා ඈතින් බලාගෙන ඉද්දි ඒ වගේ මොනවාද හිතන දල අදහස?
0: දක්ෂ ළමයි නිර්මාණ කරනවා, දක්ෂ ලස්සන මෙලඩිස් එනවා. නමුත් මෙහෙම දැන් මම සින්දුවක් තෝරගන්නේ මගේ කටහඬට ගැලපෙන මෙලඩි එක. දැන් ගොඩාක් හැදෙන සින්දු ගොඩක් අලුත් එක ළඟ ඒවා කියන්නේ නැති හේතුව මොකද, මේ මගේ කටහඬට ඒවා ගැලපෙන්නේ නැහැ. ටිකක් බර මදේ සින්දු. ඒ හොඳට හීනි දිග උස්සඬින් කියන එහෙම ගීත තමයි ගොඩක් දැන් අලුත් ළමයි ගැතින් හැදෙන්නේ. මොකද මගේ රාගධාරී පදනමක් නැති ගීතනේ. එතකොට ඒ ගීත මගේ ගැයුමට හරියන්නේ නැහැ. මම හිතන්නේ එහෙමයි. ඒ කියන්නේ මොකද අපි හිතමු එක්ස්පෙරිමන්ට් කරලා ගීතයක් කරන්න ඕනේ, පරණ සින්දු වලට අලුත් මියුසික් දාලා ගීතයක් කරන්න ඕනේ. එහෙම මම කවදාවත් කරන්නෙත් නැහැ. රීමේක් නැහැ.
1: ඔව් මම දැන් ඒකත් අහන්නම් කියලා හිතේ. කොහොමද දැන් පරණ මියුසික් එක්කම තියනවා? ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් මම දැකලා තියෙනවා රෝහණ වීරසිංහ මහත්මයාගෙත් බොහෝ සින්දු වලට අලුත් නිර්මාණ සංගීත එකතු කරලා මම දැක්ක කරලා තියෙනවා. ඒක ඔබතුමාගේ සින්දුත් එක්ක කොහොමද ගලපගන්නේ කියන එක?
0: ඒක ගොඩක් කට්ටිය අහනවා ඇති. වාණිජ වර්ණකමක් ඇති. නමුත් මම කරන්නේ එහෙම. يعني cover songs they are queue වගේ remakes එයාමකුත් කරන්නේ. ඒ පරණ ටික එහෙම තියෙද්දී අලුතෙන් කරනකොට
1: අලුත් වයින් එකට කරනවා.
0: අලුත් දැන් මගේ නිතර කරන ඒවා දැන් චුට්ටක් ඒතර ඒ වගේ අලුත් ඒවා. නමුත් මම කඩන්න ගැලපෙන විදිය අර රාගධාරී පදනම තියෙන ගීත එහෙම කරනවා. කොමාරිය ඔය හැම එකෙම රවුමක් තියෙනවා. දැන් පටන් ගත්ත තැනක් ඔක්කොම ගිලා ආපහු මෙතෙන්ට එනවා. දැන් අපි උදාහරණයක් බලගත්තොත් එහෙම ලංකාවේ දැන් ප්‍රසංග තියෙනකොට කොච්චර ප්‍රසංග තිබුණත් 2000 ඉඳන් 2010 දක්වා වූ කාලේ බිහි වෙච්ච 90 ඉඳන් 2000 වගේ කාලෙත් දක්වා බිහි වෙච්ච වූ ගායකයන්ගෙන් 70% ගායකයෝ තාම ප්‍රසංග වල ඉන්නේ. 30% තමයි 2022 23 24 25 තරම් වලින් බිහි වෙච්ච ඒගොල්ලොත් තරම් වලින් ආකර්ෂණය ගත්තේ. ඒගොල්ලන්ට ලස්සන කටහඬක් නැතත් හොඳ සින්දු නැතත් අර ජනතා ආකර්ෂණය තිබුණා නේද මේ රූපහානි කිරියොස්සේ. ඒ වගේ ඒවා තියෙන්නේ. ඉතින් මේ ඒක මම දන්නවා. ඒ කියන්නේ ඒකේ ඒ රවුම නවතිනවා යමක තැනක නැවතිලා. මොකද දැන් තරඟ වලට එන කට්ටිය උනත් ගායනා කරේ මුල්ම ගීත ඒකලන් තරඟට යනකොට ගායනා කරන්නේ පරණ ඒකලන්
1: පරණ ගීත.
0: ඉතින් ඊට පස්සම ඒකලන් අර ඒකලන්ගේ ජයවත් එක්ක අලුත් ගීත ඒ කියන්නේ මේක තමයි හරියන්නේ කියන ගීත ගොන්නට ඒකල එකතු කරගන්නේ. මම හිතන්නේ ඉතින් ඈතින්නම් බලන් ඉන්නවා ලස්සනයි ගීත. නමුත් හම්බෙන හම්බෙන ඕන කෙනෙක් කියන්නේ මේ ගීත රස විඳින්න බෑනේ ලක්ෂ්මණ ඉස්සර වගේ 100ක් කමුණත් 98ක්ම කියන්නේ ඒකයි. නමුත් අර අලුත් ට්‍රෙන්ඩ් එකේ අලුත් ළමයින්ගේ සිතුවිලි අර AI සිතුවිලි තියෙනවා. එතකොට ග්ලෝබල් සිතුවිලි ඒවත් එක්ක තියෙන වෙනස් වීම තමයි දැන් සංගීතයේ තියෙන්නේ.
1: සංගීතයේ තියෙන
0: ඒවා ඉතින් කාලෙන් කාලට වෙනස් වෙනවා. ඉතින් අපේ ගමනට බාධාවක් නෙමෙයි. ඒ අතරතුර හොඳ ගීත අහන්න ඕන නම් මිනිස්සු අපේ ගීත අහනවා.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙන්ගු රෝගය විය හැකිය. එම නිසා සුදුසු අම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙන්ගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙන්ගු මාරාන්තිකයි. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 200 Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.

0: මට වෙලා ගන්න.
1: ඒවා අපිට වැඩක් නෑ. මගේ ණයගෙවි නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්න. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේ තරදි.
2: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය, දරුවන් ගැන අගතිය, පවුලින් නම්බුව. ඔහු බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 732 1000 NIBM The City University, the place to be.

0: Luna, da sudu kotigen e Disney.
1: Denin Anna. සතියේ දවස්වල හවස දෙකට
2: සියතා hot and spicy with sudu kochi.
1: ගොඩක් ආදරේ.
3: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක උත්තරමනවා.
7: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Σιατά Διβάι Ναπουρά. Σιατά Ουισάι Ουισά. Σιατά 2020.
1: BLC Flex app එක download කරගත්තද? download කරගත්තේ නැත්නම් අදම download කරගන්න. දැන් අද දවසේ ප්‍රවර්ධන වැඩසටහනක් තියෙනවා මේ BLC Flex app එක හඳුන්වා දීම ජනතාවට ඒ ගැන දැනුවත් කරන එක. එතකොට QR කේතය හරහා කොහොමද ගනුදෙනු සිදු කරන්නේ කියන එක ගැන දැනුවත් කිරීමක් දිවයිනු පුරා සිදු කරනවා. ඉතින් BLC එකේ තමයි මේක වැඩේ කරන්නේ. ඉතින් මේ වැඩේ කරනකොට මම නම් කවුරු හරි ඇවිල්ලා කිව්වොත් මේ ප්‍රවර්ධන කණ්ඩායමේ කෙනෙක් හරි මිස් ඔයා BOC Flex app එක දාගන්න අපි QR කේතෙන් ඊළඟට ගෙවීම් කටයුතු කරන්න අපි ලස්සන්ට හදලා දෙන්නම් වැඩේ කියලා දෙන්නම් අපි කියලා මම නම් කියන සෝරි මම නම් දන්නවා ඔය වැඩේ ඔයාලා කියන්න ඕනේ නැහැ කියලා බලන්න. ඉතින් කවුරු හරි දෙයක් කියනකොට මම ඒක කලින් දන්නවා කියන එක මාර ගැම්මක්නේ. ඉතින් මම කියන්නේ ඔයාටත් එහෙමයි. දැන් මේ අපි වහගෙන දාගන්න BOC Flex app එක අර BOC එකේ ප්‍රවර්ධන කණ්ඩායමේ කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් කියන්න කෙලින්ම අයියෝ අපි ඔක දන්නවනේ කරන්න දෙයක් නෑ ඔගොල්ලෝ වෙන කෙනෙක්ට කියන්න. එහෙම කියන්න බලන් නේද? ඉතින් BLC Flex app එක කියලා කියන්නේ වඩාත් ලේසි පහසු ගනුදෙනු කරන්න තියෙන නියම app එකක්. ඉතින් මේ app එකෙන් QR හරහා ස්කෑන් කරලා ගෙවන්න වගේම වෙළඳ මහතුන්ටත් කොහොමද ඒ පහසුකම හදාගන්න කියන එක ගැන මාර විදියට දැනුවත් කරන වැඩසටහනක් අද ලංකාව පුරා ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් බස්නාහිර පළාතේ නුගේගොඩ පෑලියගොඩ එතකොට මොනවාද මහරගම මෙන්න මේ ප්‍රදේශ ආශ්‍රිතවත් මේ වැඩේ ක්‍රියාත්මක වෙනවා කියලා BOC එක දැනුවත් කරන්න කියලා තියෙන. ඉතින් BOC Flex app එක දාගන්න අපි මේ ඩිජිටල් කරණයත් එක්ක අපේ ගනුදෙනු කරන්න ඕනේ නේද?

0: නැහැ පුංචි සමනලුන්ට ළඟට ලංව කවි කියන්න අවසර ඇත්නම් මට ඉඹින්න තහනම්මයි ඔය සුදු කම්බුල්.
1: ෂාත්මගේ
0: පලෙන් සීඩියක
1: පලවෙනි සේඩියගේ සින්දුවක්නේ
0: ඕකත් පත්තර තිච්ච කවියක්
1: පත්තරේ තියෙන කවි හරි ලස්සන ඒ කාලෙන
0: දැන්ුණත් බලන්න ලස්සනය තියෙනවා ගීතවලට හරියන මේක ශක්‍ර විශාන්ත කුමාර විතාන ලිවේ මේ ගීතය මම මියුසික් කරේ මේකත් ගොඩක් මිනිස්සු වෙළඳගත්ත ගීතයක් තාමත් වේදිකාව ගායනා කරනවා
1: ගායනා කරන ගීතයක් දැන් පෞද්ගලික අත්දැකීම් මෙහෙම මේ සින්දු වලට අරගත් අවස්ථා
0: තියෙනවා ප්‍රේමය ආදරේ හැමතැනම කොච්චර උනත් මේ පොදුයිනේ ඉතින් හැම ගීතයකටම මාකර කෙරවලක් තියෙනවා මේ ගීතරත් කොහේරි කෙරවලක් තියෙනවා
1: පටන් ගන්න
0: පටන් ඉතින් ඒක ඒ ගීත බද්ධ වෙලා තියෙන්නේ ඒවා ඉතින් රසිකයෝ ගීත හද්දි මේ ඒකලංගේ ලෝකවලට මේක ගන්නවා ඒ ගීත ගොඩක් ජනප්‍රියන හේතුව මොකද මිනිස්සුගේ සිතේ වැළඳ ගන්න හේතුව ඒ අපි ගායනා කරන යම් ගීතයක් ඒකලංගේ වැළඳ ඒකලංගේ අත්දැකීමක් විදිහට ගත්ත දවසට තමයි ගීතය සදා රැඳෙන්නේ අහනවා යනවා අහනවා යනවා
1: අපි සින්දුවක් අහනවා නම් ඒක විඳිනවා නම් අපේ ජීවිතේ අපේ අත්දැකීම් මේවත් එක බතක් කරගන්නවා නම් අපිට ඒක මතක හිටිනවනේ
0: සින්දු රැඳෙනවා එතකොට
1: දැන් ලක්ෂ්මන් හේවා විතරණගේ සින්දු කවුරු හරි කව කරලා දානවා නම් කියනවා නම් ඒ ගැන ඔබතුමාගේ ප්‍රතිචාරය කොහොමද
0: එහෙමයි දැන් මට ඊයේත් කවුරු හරි කිව්වා සමහර ගීත අපේ ගීත ගායනා කරන්න කටහඬ නැතුව බෑ හරි ඒ කියන්නේ මෙලඩියක ලස්සනට ගායනා කරන්නට වඩා ඩයිනමික් මගේ ගීතේ ගියේ කටහඬත් එක්ක ඒ වගේ ගායකයෝ කීප දෙනෙක් ඉන්නවා ලංකාවේ ඒකලන් ගීත කිසි කෙනෙක් ගායනා කරාට ඒවැ රසය දැනෙන්නේ නැහැ මෙලඩියක ඊටත් වඩා කෑලි දාලා ස්වර අලංකාර කරලා ගායනා කරන්න පුළුවන් නමුත් කටහඬ නැතුව ඒ ගීත ලස්සන වෙන්නේ
1: නැහැ
0: ඉතින් මම දන්නවා මගේ ගීතත් එහෙමයි කිසි කෙනෙක් කියන්නේ නැහැ නිසා ඒකට රසයක් එන්නේ මහල තියෙනවා මට ඒවල තියෙනවා මේ කියලා ඒවල තියෙනවා YouTube එකට දාලා තියෙනවා නමුත් ඒ ගීතවල රසය නැහැ මොකද හේතුව ඒකට ඒ කටහඬ තියෙනවනේ ඒ නිසා මේ මම බය නැහැ මම ගීත කවුරුත් ගායනා කරාට දැන් අපිට සමහර ගායක ගායකයෝ ඉන්නවා ඒකලන් ගීත කවුරු කිව්වත් ලස්සනයි නංග වශයෙන් ගන්න අවශ්‍ය නැහැ පරණ ගායකයෝ ඔය තරඟ වලට ගොඩක් කියවෙන ගීත තියෙනවා නමුත් ඒ ගීත කවුරු කිව්වත් අපිටත් ඒ ගීත ගායනා කරන්න පුළුවන්. ඒකට කටහඬක් ඕනේ නැහැ. අනන්‍යතාවයක් තියෙන කටහඬක් ඕනේ නැහැ. මෙලඩියක රසර ගායනා කරනවා නම් එච්චරයි. නමුත් යම් යම් ගායකයෝ කොටස මමත් ඒකට අයිති වෙනවා මම හිතන්නේ. කටහඬ නැතුව ගීත වැඩක් නැහැ ගායනා
1: කරන්න. වැඩක් නැහැ ගායනා කරන්න. දැන් ඔබතුමාගේ ෂෝ එකක් කරන්න ප්‍රසංගයක්. එහෙම අදහසක් තිබිලා තියෙනවා ජීවිතේ.
0: 2019 අතර පටන් ගත්තා මම නෙමේ මම ඒ වගේ බර දරා ගන්න ආස
1: නැහැ සහැල්ලුවෙන් ඉන්න කැමති
0: ඔව් මධ්‍යම පළාතේ සංචාරක අමාත්‍යාංශයේ ඒකල ප්‍රසංගයක් සංවිධානය කරා මේ නුවර පැලදිගහසේ කියලා පළවෙනි ප්‍රසංගය හොඳටම තිබුණා එදාමත් තව ප්‍රසංග දෙකකට කතා කරා ඒ කාලේ තමයි අර කොරෝනා වෛරස් එක ආවේ මේ ඊට පස්සේ මම යට ගියා මම හිතනවා දැන් තාම මට සින්දු මදි ඒ වගේ ප්‍රසංගයකට සින්දු මිනිස්සු ගොඩාක් වෙලඳ ගත්ත සින්දු තියෙන්න ඕනේ නේ නැත්නම් බරුවට ආසාවට කරලා වැඩක් නැහැ ඒක හරි බරක් නේ මේ ප්‍රසංගයක් කරනවා නම් සේන ගින්න ඕනේ
1: ඔව්
0: ටිකට් යාළුවකට කියලා එන්න මචං ටිකට් 10ක් ඉක්මනලා දෙන්න
1: එහෙම බෑනේ
0: බෑ මිනිස්සුන්ගේ කැමැත්තෙම එන්න ඕනේ ඒතකොට එහෙම කැමැත්තෙම එන්න කවදද කියන එක මගේ හිතට දැනෙවි එදාට කරනවා
1: එතකන් එකෙන් බලාපොරොත්තුවක් හිතේ තියෙනවා
0: ඒ කියන්නේ ඇත්තටම එහෙම ලොකු බලාපොරොත්තුවක් නැහැ මට එහෙම ප්‍රසංගයක් කරන්න ඕන කියන එක මේ පුළුවන් වුණොත් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ
1: අනිවාර්යෙන් ඉතින් අපි බලාපොරොත්තු වෙන එහෙම නිර්මාණක ගොන්නක් එකතු වෙලා කරන ප්‍රසංගයක් දැකින්න ලැබෙන්නේ කියලා අපි සින්දුවක් අහලා අපි ආයෙත්

0: පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩු මිල කල්ගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 217යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි, සුදු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි, තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 ජුනි 19 සිට 21 දක්වා තොග අවසන් වන තුරු පමණයි. හොන්දේසී සහිතයි.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකෝ අහසින්.
4: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකෝ.
4: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරලා
3: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්ස ගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
5: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM Breakfast Drive අනුග්‍රහය.
6: පොළොවේ රන්නස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිකර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතන් විතින් දැන් ලබා ගත හැකි.
11: දවස
12: සුබයි සිහින දිනයි සුබ දවසක්.
13: ජනපදය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
16: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව. මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: සරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: දොරකුළු වැරෙට මතක සේප්පෝ.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
5: නෑනේ අරේ වා
7: සින්දු සියත
8: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව.

0: Si Wissa. See the 2020.
1: රයිට් අපි අවසාන කතා බහට තමයි දැන් මේ ඇවිල්ලා ඉන්නේ ලක්ෂ්මන් හේවාවේ තරණත් එක තමයි මෙච්චර වෙලා කතා කරේ. මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගැන සහලකුවට කතා කරන්නේ.
2: හේතු තිබුණා කතා කරන්න.
1: කතා කරන්නේ. දැන් යුග ගීත ගායනේ.
2: යුග ගීත හරි අඩුමයි ගායනා කළේ.
1: ඔව් නේද?
2: මගේ පළවෙනි සීඩී පට්ටේ නිරෝසා විරාජනෙත් එක්ක යුග ගීතයක් තිබුණා. හරි. දෙවන සීඩී පට්ටේ මුන්දාස කප්පගේ මහත්තයත් එක්ක යුග ගීතයක් ගායනාක් තිබුණා. එතකොට ටෙලි ඩ්‍රාමා දෙකක අභිසමය සහ යකඩ අභිසමයයි තමක් හරි නාට්‍යයක මේ සචිකත් එක්ක යුග ගීත දෙකක් එකක් තිබුණා. තව යුග ගීතයක් ගායනා කරා මට ඒක නම් මතක නැහැ. කොහොම යුග ගීත මම ගායනා කරලා තියෙන්නේ මාලි බලසිංහලගේ නංගිත් එකත් එකක් ගායනා කරලා තියෙනවා සන්ධ්‍යා බලසිංහල. යුග ගීත පහක් හයක් වගේ තමයි මම ගායනා
1: කරන්නේ. පොඩි ප්‍රමාණයක්. එතනින් අර දැනිච්චම ගායිකාවක් ඉන්නවද? ආගේ කටහඬට සෙට් වෙන්නේ මෙයා මෙන්න මෙයා කියන එක. එහෙම කෙනෙක් හිටියද?
2: සන්ධ්‍යා බලසිංහලත් එක්ක ගායනා කරා යුග ගීතයක් හරි ලස්සනයි ඒක. ඒක වෙන කෙනෙක්ගේ අයිතියක් ඔහුගේ ගීතයට මොනා කරත් දන්නේ. ඒ සින්දර මම හරි ආස කරනවා.
1: දැන් නිකන් නව පරපුරේ ගායක ගායිකාව ඉන්නවා. නිකන් ලක්ෂ්මන් හේවා විතාලන් නිකන් නව පරපුරේ ගායිකාවක් එක්ක යුග ගීතයකට ආරාධනා කරත් නිකන් කාවද නිකන් ඔලුවට එන්නේ. මට මෙයත් එක්ක සිං කරන්න පුළුවන් කියලා. එහෙම චරිතයක් ඉන්නවද ගායිකාවක්? නව පරපුරේ.
2: එහෙම එහෙනම් විශේෂයක් ඔළුවේ නැහැ. ඇත්තටම එහෙම හිතලවත් නැහැ. එහෙම හිතලවත් නැහැ. මම අන්ත ගායනා කරන්න.
1: මම දැන් හිතන්න.
2: හිතලවා යෝජනා කරන්න මම ඒකට කියන්නම් මම ඒ කටහඬ ආසයි කියලා.
1: ඔව් දැන්.
2: මොකද අනිතරම් සින්දු අහනවා. පරිශීලනය කරනවා. ඒකට ඔයා තමයි දන්නේ මෙහෙමයි. මට කියන්න මම මතක් කරන්න ඔට. මම ඒකට කියන්න.
1: මට නිකන් හිතෙනවා දැන් නිරෝෂා විරාජිනීත් එක කරා සමිතා මුදුන් කොටුව ඊට පස්සේ දැන් කාංචනා අනුරාධ ඉන්නවා සැලන් ඇන්ඩ්‍රියා අරත් මේ මතක් වෙන ගමන් කියන්නේ මම කියන්නේ ශෂිකා අක්කත් එක්ක කරානේ නේ
2: කරානේ ඔයකෝ කාංචනා නන්දත් හොඳයි නේද එතකොට තව මට මතකෙට
1: එන්නේ නැහැ දැන් මම මේ සංගීතය අහනවනේ සින්දු කියනා වගේ මහාන කෙනෙක් නේ වැඩිපුරම ලංකාවේ සින්දු අහනවද නැත්නම් වෙන රටවල් වල සින්දු අහනවද නැත්නම් ඉන්දියානු
2: මම ගසල් සේම තමයි වැඩිපුර අහන්නේ සිංහල සින්දු අහන්නෙම නැහැ හරි අඩුයි
1: මම පිටරට
2: කෙනෙක්
1: පිටරට කෙනෙක් එක නිර්මාණයක් කරන්න අවස්ථාව හම්බ වෙනවා දැන් වාට කියනවා ඔය ආසම පිටරට ඉන්න කැරක්ටර් එකක් එක්ක සින් කරන්න අවස්ථාව හම්බ වෙනවා කාවද තෝරගන්න ගැහනු හෝ
2: පිරිමි මෙහෙමනේ අපිට දැන් ඉතින් අර අපේ ආභාෂය නැහැනේ ඉංග්‍රීසි රටවල එතන අපිට සමීපයි එතකොට
1: ඉන්දියාව
2: හරි බංග්ලාදේශ හරි එතකොට කවුද ගෝසල්
1: ශ්‍රියා ගෝසල්
2: ඒකේ කටහඬ හරි ආසයි බරක් තියෙන කටහඬක් ඉතින් ඒවා ඉතින් හීන විතරයිනේ එහෙම වුණත් ඉතින් හීනෙන් හරි කියනවා
1: රයිට් ඉතින් මේ තව ඉස්සරහට කරන්න තියෙන වැඩ කටයුතු කොහොමද නිර්මාණ එළිදැක්වීම සහ දැන් මේ සෝෂල් මීඩියා එක තමයි ඇත්තටම දැන් සමහර තැන්වලදී අපිට ඒ පැත්තට හැරෙන්න වෙනවා
2: අනිවාර්යයෙන්ම
1: ඒක කොහොමද දැන් මේ වෙද්දී මේ භාවිතයට පටන් ගන්න තියෙන්නේ සෝෂල් මීඩියා දානවද සින්කරණේවා TikTok එකට දානවද මේ වැඩ කටයුතු ටික කරගෙන යනවද
2: නැත්නම් ඇත්තටම මේ තාමත් හරි අඩුවෙන් ඒක හරි අඩුවෙන් කියන්නේ මගේ තාම මේ ළඟදී තමයි YouTube channel එක පටන් ගත්තේ ඒකෙත් මොනාරි අවුල් සහගත දේවල් තියෙනවා සින්දුවක් දාපු ගාමම මොකක් හරි වෙනවා මේ කියන්නේ කටකෝල් තියෙනවා තාම මේක අරගන්න තාම හරියටම ඉතින් ඇත්තටම social media පැත්තට මේ උනේ දැන් ට්‍රිප් එකක් යද්දී ඒ වගේව දානවා මගේ රැකියාවට අදාළ දෙනවා මොකද දානවා හරි අඩුයි show එකක් කැලලත් උනොත් දානවා කොටිම තාම ඒකට හරියටම අනුගත වුණේ කියලා හිතනවා නම් ඒක හරි පාඩුයි මොකද අපිට පණිවිඩයක් දෙන්න හරි ලේසි ගීතයක් නිකුත් වුණා කියන එක අලුත් ගීතයක් ආවා කියන එක ඒක ඉතින් හරියටම ඒ ටු සෙට් කරගන්න ඕනේ එතන ඉන්න ඕනේ අපි.
1: අනිවාර්යෙන් ඉස්සරහට කරගන්න ඕනේ කියන මතය තමයි ඉන්නේ නේ. ඉස්සරහට තව සින්දු දැන් plan කරලා තියෙනවා. දැන් release කරන්න බලාපොරොත්තු වෙයි.
2: මං කිව්වේ ඇත්තට මම සින්දු කරන්නේ නැහැ කියලා. මං කිව්වේ මම sponsor ගීත විතරයි ගායනා කරන්නේ.
1: ආහ්.
2: ඒ කියන්නේ කවුරු හරි මට ගායනා කරන්න ආරාධනා කරාම ගායනා කරනවා. ඒ වගේ ගීත තමයි නිතරම ගායනා කරන්නේ. එහෙම නැතුව මං කිව්වේ අර CD cassette පැටි නැතුණාට පස්සේ ඒ ආසාව මගේ එහෙම නැහැ. ලස්සන සින්දු නිතරම ගායනා කරන්න හම්බ වෙනවා. ඉස්සරහට බලමු ඉතින් වෙනසක් CD පට යුග ආපාවත් ලස්සන සින්දු ටිකක් කරන්න පුළුවන්. නැත්තම් මේ යන ගමන හොඳයි. නිදහසේ එදා වගේම ගායනා කරගෙන ඉන්න ඒ අවස්ථාව තාම තියෙනවා.
1: තියෙනවා නේ. මේ මේ අපි සින්දුවක් කියවනේ අර හරි ආතරේ. ඒක කියමුද?
2: හරි ආතරෙන් මා ළඟ ඉන්න මට බැරි නෑ හිරි හැර විඳ ගන්න මට හිනා වෙන්න වීරිය දෙන්න අර ඉස්සර වගේම මට ඉන්න
1: ලස්සන යන්නේ දැන් ජීවිතයේ අභියෝග හිම ඇවිල්ලා තියෙනවා මේ මේ මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ කැපිලි කැටලි
2: කිසිවිටක නැහැ කිසිවිටක නැහැ මම කියන්නේ මෙහෙම අර එකේ කටියන කට්ට කාලා අරම මම කවදාවත් එහෙම කට්ට කාලා මුනිත් නැහැ එක රැන් මගේ සින්දු ජනප්‍රිය වුණා එක රැන් ප්‍රසංග වේදිකාවට ආවා මං හිතන මගේ මං කිව්ව මං තරඟ නැතු යන්නේ යනවා කියලා තරඟයක් තිබුණා තමයි කැපිලි කෙටිලි අතෙන්ටම යන්න ඕන කියන හැඟීමෙන් එහෙම නැතුව මේක දෙයියන් දුන දායදයක් කියලා හිතාගෙන කරගෙන හිටියාම හරිම සැහැල්ලු කිසිම ගැටලුවක් නැහැ ලැබෙන දේ කොහොමද ලැබෙනවා
1: ඉතින් අද දවසේ අපිට වෙලාව හරි වැඩි අවසන් කරන්න ඉතින් මේ අද සියත චාට් ෂෝ එකට ආවට ගොඩාක් ස්තුතියි අපේ වැඩේ සාර්ථක වුණා මම හිතනවා වෙන වයිබ් එකක් අද මට තිබ්බේ අර පරණ ඒ කියන්නේ කලින් කරපු ප්‍රෝග්‍රෑම්ස් වලට සාපේක්ෂව අද වෙන වයිබ් එකක් මටත් හම්බුණා ඉතින් ගොඩාක් ස්තුතියි අද දවසේ අපිත් එක්ක මේ වැඩේට සම්බන්ධ වුණාට
2: ගොඩාක් ස්තුතියි සඳරේනෝ සියත චාට් ෂෝ එකට මට එන්න කීප එකට විතර අපි අහන අපේ ගීත ප්‍රචාරයෙන් FM නාලිකාවක් සියත කියන්නේ ගොඩක් ස්තුතියි සතුටෙන් ආවා සතුටෙන් යනවා වැඩි ඉවර කරලා
1: ඒ වගේම කියන්න ඕන බැරිස්ටා එකෙන් රසවත් කෝපි එකක් ප්ලාස්ටික් කරලා තියෙනවා ඒ ගැන මතක් කරන්න ඕනේ ඉතින් අපි ආයේ දවසක මෙහෙම හම්බ වෙමු සුබ දවසක්

තව පොඩි පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. බියෝසී ෆ්ලෙක්ස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මේ දවස්වල, ඒ කියන්නේ අද දවසේ බියෝසී එකේ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා දිවයින පුරාම. මේ බියෝසී ෆ්ලෙක්ස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න එක ගැන, ඒ වගේම QR කේතේ භාවිතයෙන් කොහොමද අපි ගෙවීම් කටයුතු කරන්න කියන එක ගැන මුළු ජනතාවක්ම දැනුම්මත් කරන්න බියෝසී එක මේ අද දවසේ විශේෂ ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් අපිත් මේ ඩිජිටල් ලෝකයත් එක්ක ගනුදෙනු කරන්න ඕන. ඒ වගේම කාසි එතකොට සල්ලි භාවිතය මේවා අවම කරන්න මේගොල්ලන්ගේ ලොකුම පරමාර්ථය තමයි ඒක. මේ කාසි සහ සල්ලි භාවිතය අවම කරන එක තමයි ලොකුම හේතුව. ඒ වගේම තමයි ඉතින් අපිට හරිම ලේසි පහසු ෆෝන් එකෙන් හැම දෙයක්ම කරගන්න පුළුවන්. සල්ලි හොයහා ඉන්න ඕනේ නැහැ. ඉතින් අත ගන්න ඕනේ නැහැ සල්ලි. ඉතින් ඒ වගේ ලොකු වාසි ගොඩක් තියෙනවා. සහ අපිට ඉක්මනින් වැඩේ කරගන්න පුළුවන්. අපිට CDM එකකට හරි බැංක එකකට හරි ගිහිල්ලා ට්‍රාන්සැක්ෂන් කරන්න බැහැනේ නේද? අපිට ලොකු වෙලාවක් ඉන්න ඕනේ. හැබැයි බියෝසී ෆ්ලෙක්ස් ඇප් එක තියෙනවා නම් අපිට ඉක්මනට මේ වැඩ කටයුතු ටික කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඔබ බියෝසී ෆ්ලෙක්ස් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට අමතරව ඔබ කඩයක් කරන කෙනෙක් නම්, රෙස්ටෝරන්ට් එකක් කරන කෙනෙක් නම් මේක ඉතාම වැදගත් වෙනවා. මොකද කස්ටමර් කෙනෙක්ට පහසුවෙන් ගෙවීම් කටයුතු කරන්න ඕන අවස්ථාව සලසා දෙන්නත්, ෂොප් එකක් කරන කෙනෙක් නම් ඒක වඩා වැදගත් වෙනවා කියලා අපි ඔබට මතක් කරනවා. ඉතින් BOC Flex app එක ඩවුන්ලෝඩ් කරගෙන මේ පහසුව අත්විඳින්න. දැන් වෙලාව මතක් කරා නම් 11:00 වෙනාඩි 58යි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: සිසුන් 226,000කට උසස් පෙළවරම් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,400 දක්වා ඉහළට මාදල් දීවරෙන් යලි විරෝධතාවයකට සැරසෙයි මිලියන 377ක හෂීස් කටුනායකේ ජයග්‍රහණ රසක් ලැබූ රුමේෂ් අද යලි දිවෙනට
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
3: අපච්චි අපච්චි ඔයා පොසොන් දන්නවද
4: මම නම් දන්නවා පුතා මොනවද දන්නේ
3: මම දන්නවනේ පොසොන් බද්දි ගීත
4: ෂා පොඩි කැලක් කියමු බලන්න
3: ඉස්ස

0: වගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.11777.388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0.115.411.411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
4: ඔනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිල විකාශය.
7: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 එකට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
9: සියත Pocket Money.
10: දවල් 12:02යි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: සිසුන් 226,000කට උසස් පෙළවරම්. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,400ක් දක්වා ඉහළට. මාධ්‍ය දීවරණ යළි

0: විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළේ සිසුන් 11790 දෙනෙකු සියලු විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබාගෙන ඇති බවයි. ඇය මේ බව සඳහන් කළේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවට එක්වමින්.
1: උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 225,748ක් වෙනවා. ඒ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 73.16%. සියලුම විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබාගත් පාසල් අයදුම්කරුවන් සංඛ්‍යාව 11,651ක්. ඒ වගේම පෞද්ගලික අයදුම්කරුවන් 139 දෙනෙක් සියලුම විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබාගෙන තිබෙනවා. සියලු විෂයන් සඳහා ලබාගත් සම්පූර්ණ ඒ සාමාර්ථ සංඛ්‍යාව 11,790ක්. විභාගයට පෙනී සිටි සංඛ්‍යාව 103.57ක් වෙනවා. සියලු විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබාගත් පෞද්ගලික හා පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත්
0: සාමාන්‍ය පෙළ විභාගයේ සියලු විෂයන් අසමත් සිසුන් සංඛ්‍යාව 7,419ක් බවයි විභාග කොමසාරිස් ජෙනරාල් වරිය සඳහන් කළේ.
1: සියලු විෂයන් අසමත් වූ දරුවන් සංඛ්‍යාවකුත් ඉන්නවා. පාසල් අයදුම්කරුවන් අතුරින් පළවෙනි හා දෙවැනි වර විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් 7,419ක් සියලු විෂයන් අසමත් වෙලා තිබෙනවා. මේ ප්‍රතිශතයක් වශයෙන් ගත් විට 2.36%. පසුගිය වසරෙත් මේ වගේම ආසන්න සංඛ්‍යාවක් සියලු විෂයන් අසමත් වූ දරුවන් විභාගයට පෙනී සිටීම 2024 වර්ෂයේ විභාගයේදී.
0: පසුගිය වසරට සාපේක්ෂව ගණිතය සහ විද්‍යාව සමස්ත සිසුන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. සමස්ත සිසුන් සංඛ්‍යාවෙන් 76.1% මෙවර විද්‍යා විෂය සමත් වුණා. පසුගිය වසරේදී එම ප්‍රතිශතය දැක්වුණේ 69.07% ලෙසයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය විෂය සමත් සංඛ්‍යාව 72.03%. පසුගිය වසරේ ගණිත විෂය සමත් සංඛ්‍යාව 71.06%. මෙවර බුද්ධාගම සමත් ප්‍රතිශතය 83.81% වන අතර සිංහල භාෂාව හා සාහිත්‍ය සමත් ප්‍රතිශතය 87.03%. විවිධ ක්‍රියා හේතුවෙන් සිසුන් 314 දෙනෙකුගේ සමස්ත විභාග ප්‍රතිඵල අත්හිටව ඇති බවයි විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළේ.
1: අනන්තපත්‍රය අරගෙන යන්නේ නැත් භාගයට පෙනී සිටින හේතුවෙන් විභාග නීති රීති උල්ලංඝනය කිරීම විශේෂයෙන්ම ජංගම දුරකථන රැගෙන යාම සටහන් ළඟ තබා ගැනීම ප්‍රශ්න පත්‍ර පිළිතුරු පත්‍ර හුවමාරු කර ගැනීම ආදී නොකළ යුතු දේවල් විභාග වංචා ආදියටත් හේතුවෙන් මේ දරුවන්ගේ විභාග ප්‍රතිඵලය අත්හිටුවීම් සිදු කරන්න සිදු වෙලා තිබෙන බව කනගාටුවෙන් ප්‍රකාශ කරනවා. සම්පූර්ණ ප්‍රතිඵලෙම අත්හිටු දරුවන් සංඛ්‍යාව 314ක් ඉන්නවා. ඒ වගේම 134ක් විවිධ හේතු මත විභාග වංචා මතත් විභාග ප්‍රතිඵල අත්හිටුවල
0: ප්‍රතිඵල ලබා ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ලබන 25 වනදා සිට ජූලි මාස 7 වනදා දක්වා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ආයදුම් කළ හැකි. 2025 සාමාන්‍ය පෙළ විභාගයේ පසුගිය පෙබරවාරි මාසයේදී දිවිනපුරා විභාග මධ්‍යස්ථාන 3547කදී පැවැත්ුණා. ඊට පෙනී සිටි සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 451,463ක්. ඩෙංගු රෝගීන් හේතුවෙන් දහරිතාව ඉක්මවා ගොස් ඇති රෝහල්වලට අදාළ රෝහල්වල ඉඩ පහසුකම් සහිත වෙනත් ස්ථාන භාවිත කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා. ඩෙංගු මර්ධනයකගේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ කොළඹ, ගම්පාස, මාතර රෝහල්වලට එම උපදෙස් ලබා දී ඇති බවයි. වසරේ ගත වූ කාලය තුල වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,356ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව 28ක් වන අතර ඉන් 5 දෙනෙකු වයස අවුරුදු 16ට අඩු දරුවන්. මේ අතර ඩෙංගු මර්ධනයකගේ කීට විද්‍යාඥයන් විසින් මේ වන විට නිවාස 225,532ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. කීට විද්‍යාඥ සකුන්තලා ජානකී සඳහන් කළේ එම නිවාස අතරින් නිවාස 20,860කින් ඩෙංගු මතුරු කීටෙන් හමු වී ඇති බවයි.
2: සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදු කරන කීට විද්‍යා සමීක්ෂණ වලින් 225,532ක නිවාස ප්‍රමාණයක් පරීක්ෂා කිරීම සිදු කරලා තියෙනවා. එම පරීක්ෂා අතරින් 20,860ක පරීක්ෂවල ඩෙංගු මතුරු කීටයන් බෝ වෙලා හමු වෙලා තියෙනවා.
0: පසුගිය 15 වනදා ආරම්භ වූ ඩෙංගු මර්ධන සතිය අද දක්වා ක්‍රියාත්මකයි. අද දිනේ වෙන්කර ඇත්තේ නිවාස හා ආශ්‍රිත පරිශ්‍ර පිරිසිදු කිරීම සඳහායි. බියසන විකිණීම සඳහා රජයේ නිසි වැඩපිළිවෙලක් නොතිබීම හමුවේ මේ වන විට ගොවීන් දැඩි පීඩාවට පත් වී ඇති බව ගොවි සංගම් පවසනවා. ජාතික ගොවි ජනක මුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන්

0: පැසුවේ විමිලදී ගැනීම පිළිබඳව නිසි මිලක් පිළිබඳව මේ වන විට කිසිදු දැනුම් දීමක් රජයෙන් සිදු කර නොමැති බවයි.
1: විමිලදී ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මොනා කිව්වත් හැබැයි රට තුල වී තියෙනවා. සමහරලට ගොවියෝ ළඟ තියෙනවා, අතරමැදියෝ ළඟ තියෙනවා. හැබැයි මේ ඔක්කොම මේ ආහාර සුරක්ෂිතතාවයට වැදගත් වෙන ඉතාමත්ම වී අවශ්‍යතාවය සඳහා. එතකොට මේ මිලදී ගැනීම පිළිබඳව බරපතල ගැටලුවක් අද වෙන විට සමහර දිස්ත්‍රික්වල විමිලදී නොගැනීම නිසා ඒක වියළුමල්ලි මිලදී ගන්නෙත් නැහැ, උජිරිගන්සේ මිලදී ගන්නෙත් නැහැ, කියන්නේ මෝල් හිමියෝ මිලදී ගන්නෙත් නැහැ. ඒ නිසා ගොවියෝ ළඟ සහ ඇතැම් ගොවියෝ ළඟ සහ සමහර අතරමැදි අය ළඟ වී තියෙනවා. ඒකේදී නිසා බරපතල ප්‍රශ්නයක් කොහොමුණත් මේ පාර මේ අරුභයාවේ අස්වනු නෙලන්නේ නැති කාලේ. මොකද පහුගිය කාලේ ගොවියෝ බීඩක් තියාගෙන තියෙනවා සාම්ප්‍රදායික විදිහට එහෙම තියනවා. අස්වනු නැගෙනහිර පළාතේ අස්වනු නෙලන්න පටන් ගන්න ජූලි මාසේ 10 වෙනකොට වගේ ජූලි මාසේ මුල් සතිය තුල අස්වනු නෙලන්න පටන් ගන්න. එතකොට මේ අරුභුදේ තවත් උස්සන්න වෙනවා. මොකද තාම වීයලේ මණ්ඩල ගබඩා ඉස් කරලා නැහැ. ඒ වගේ වී තියෙනවා. එතකොට ඒකේ ගබඩා රජයේ සතු වී වලට මොකද්ද කරන්නේ? සාල් නිෂ්පාදන ක්‍රියාවලියට ඒවා දායක කරගන්නවා.
0: හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පරීක්ෂණ ආයතනයේ පැවසුවේ විමිලදී ගැනීම සඳහා නිශ්චිත මිල කරණය සිදුවන්නේ වියදමට සාපේක්ෂව වන බැවින් වැඩි මිලට විමිලදී ගැනීම සිදු කළ නොහැකි බවයි. වී සහල් කොට විකිණීමට හැකි සාධාරණ මිලක් රජ ඉල්ලීම පරිදි ගණනය කොට ලබා දෙන බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පරීක්ෂණ ආයතනයේ ප්‍රකාශ කළේ. මාතෙල් කර්මාන්තකරුවන් ලබන සඳුදා දින කොළඹට පැමිණ විරෝධතාවයක් ආරම්භ කරන බව සමස්ත ලංකා මාතෙල් සංගමය පවසනවා. එම සංගමයේ ලේකම් දිල්රුක් ප්‍රනාන්දු පැවසුවේ රජය විසින් සම්පූර්ණයෙන්ම මාතෙල් කර්මාන්තය විනාශ කර දැමීම හමුවේ මස්සේ මිලද අසීමිත ලෙස ඉහළ ගොස් ඇති බවයි. මාතෙල් කර්මාන්තයේ නිරතව සිටි බොහෝ පිරිසක් මේ වන විට විරකියාවෙන් පීඩා විඳින බවයි ඔහු පැවසුවේ.
2: මාතෙල් හිමියා සහ මාතෙල් වැඩ කරන සේවකයන් ඉතාම අසීරු තත්ත්වයට පත්වලා තියෙනවා. ඉතින් මේක දලදේශීය නිෂ්පාදනයේ ඉතාම දායකත්වයක් දෙන රැකියාවක්, පෝෂ්‍ය සම්පතක් රටට දෙන රැකියාවක්. මේ සම්පත නැති වෙලා තියෙනවා. අද මිනිස් ශ්‍රමිකයෝ මේකෙන් ජීවත් වෙනවා. ඉතින් අපි කිසිම මේ මාතෙල් හිමියේ රටෙන් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඩිජිටල් සහනාධාර, භූමිතර සහනාධාර, මේ නඩත්තු සහනාධාර, ලෝන් කිසිම දෙයක් අපි ඉල්ලන්නේ. මේ මාතෙල් හිමියාගේ දක්ෂතාවයෙන්, එයාගේ තියෙන හැකියාවෙන්, එයාගේ තියෙන වපසරියෙන්, එයාගේ තියෙන දේපල වලින්, එයාගේ තියෙන එයා එක්ක ණය වෙලා. එහෙම තමයි මේ මාතෙල් හිමියා මේක ක්‍රියාත්මක කරන්නේ. එහෙම අවස්ථාවක මේක රැකගන්න ඕන බලධාරීන්ගේ යුතුකමක්. මේක බලධාරීන් අගේ කරන රස්තාවක්. මේක අපි රටේ මිනිසුන්ට රැකියා උත්පාදනයක් දීලා තියෙන, රැකියා ප්‍රශ්න විසඳුමක් දීලා තියෙන. එක් වසරට පුළුවන් 900ක් විතර දිනවා. ඒකට එක මාතෙලකින් පුද්ගලයන් 200ක් 300ක් කියපෙනවා. ඒ කියන්නේ වපසරියක් එක්ක ගත්තොත් සුදු සහ වක්ක රැකියා එකෙන් 500ක් විතර වෙනවා. ඒත් ලංකාවේ ලක්ෂ ගානක් මේකෙන් යැපෙනවා, ජීවත් වෙනවා. ඉතින් අපි කාටවත් බරක් නොවී කරන රැකියාවක්. ඒකට මේ අවස්ථාව දෙන්න.
0: දීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමකේ පැවසුවේ නාර ආයතනයේ විසින් මාතෙල් සම්බන්ධයෙන් වන වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට මේ වන විට ලබා දී ඇති බවයි. ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල අඩු වූ සැනින් මෙරට ඉන්ධන මිල අඩු කළ නොහැකි බව අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය පවසනවා. ඒ සඳහන් කළේ අඩු මිලට ඉන්ධන ලබා දීමට හැකි වූ විගස ජනතාවට එම සහනය ලබා දෙන බවයි. අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ මහනුවරදී මාධ්‍යවේදක අදහස් දක්වමින්.
3: අපි අද නෙවෙයිනේ තෙල් අරගෙන වෙළඳපොළට දාන්නේ. මාසයකට දෙකකට කලින් ගත්ත තෙල් තමයි මේ වෙනකොට වෙළඳපොළේ තියෙන්නේ. එතකොට වෙළඳපොළේ මේ වෙලාවේ අපි තෙල් ගන්නකොට මීට වඩා විශාල මුදලක් වැය කළා තමයි තෙල් ගත්තේ. එතකොට අපි මේ මුදලට අපි විකුණන්නේ තෙල්. ඒකේ බරෙන් කොටසක් රජය දරන නිසා තෙල් වල මිල අඩු වෙනකොට ඒ සහනය දෙන්න පුළුවන් විගසම අපි ඒක අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දෙනවා. මේ අද දවසේ ලෝක වෙළඳපොළේ තෙල් අඩු වුණා කියලා දැන් අපිට තෙල් මිල අඩු කරන්න බෑ.
0: සමගි වෘත්තීය සමිත එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත සඳහන් කළේ කිසිදු ගැටලුවකින් තොරව මේ මොහොතේ ඉන්ධන මිල අඩු කළ හැකි බවයි. ඔබේ බව සතහන් කළේ මාධ්‍ය හමුවකට එක්කමින්.
4: අපිට පුජ්‍යලේ වරකින්න ඕනේ නැහැ. අපි රට වෙනුවෙන් පෙනී හිටින්න. ඒක නෑ. ඇයි දැන් අඩු කරන්න පුළුවන්ද බැරිද? එක කොන්දේසි විරහිතව අඩු කළ යුත්තේ බොරතෙල් බැරල් එක අපි අරන් තියෙන්නේ පිරිපාදු කරපු බැරල් එකට 100ට 300ක් 250ක් අඩුවේ. ඒ අනුව 145ක් අපි නිපදවන බැවින් බදු රහිතව 130ක් පෙට්‍රල් නිපදවන නිසා, දැවිතෙල් 100ට 150ක් නිපදවන නිසා, භූමිතෙල් 100ට 300ක් නිපදවන නිසා වහාම ඉන්ධන මිල අඩු කළ හැකි. ගැටලුවකින් තොරව
0: පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූර්යාරාජි සඳහන් කළේ පසුගිය ආණ්ඩුවෙන් වත්මන් ආණ්ඩුව ජනතාව අපහසුතාවයට පත් නොකරන බවයි.
5: අපේ රටේ යුද්ධයකුත් නැති කාලෙක වෙන ලෝකෙ වෙන ප්‍රශ්නකුත් නැති කාලෙක අපි දැක්කා මේ සති දෙක තුන ආපු තෙල් නැව කොලොන්නාවට සපුගස්කන්දට බාගන්න බැරුව අපි ඩැමරේජ් ගෙවමින් තියාගෙන හිටියා ඒ ඒ ආකාරය නිසා ඉතිහාසයේ තිබුණේ ජනතාව සහන නැතුව උත්තර නැතුව මහපාරවල් වල මැරි වැටෙද්දිත් හිටපු පාලකයෝ ජනතා මුදල් වලින් සැපවින්ද ආතල් ගත්ත රට සවාර්ගීය යුගයක් තිබුණේ
0: මෙරට ජනතාවගෙන් 25%ක් මේ වන විට දුගීභාවයෙන් පෙළෙන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය පැවසුවේ.
6: රටේ ජනතාවගෙන් 4%ක් දුප්පතුන් බවට පත් කරලා තියෙනවා. 25%ක් අද තුන් වේල තියා දෙවේල කන්න බැරි ජනතාවක් බවට පත් වෙලා තියෙනවා. ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තානු හරි පැහැදිලි. අනුරු කුමාර කිව්වේ ටකරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා. හැබැයි අද වෙනකොට 1,05,000 වඩා දීපු එකම එක පුද්ගලයෙක්වත් මේ රටේ නැහැ. ඒක තමයි මාලිමාවේ කෙරුවා. අපි දැක්කාර බික්කුච්චන් කියන ඇමතිවරයා ඇවිල්ලා දුමුරු සීනි කඩයක් විවෘත කරනවා. පිට රටවලට සීනි දෙනවා කියලා කිව්වේ. අද සීනි ගේනවා ඉන්දියාවේ ලංකාවට.
0: මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ වනජීවී ශ්‍රේෂ්ඨයට නවක නිලධාරීන් බඳවා ගැනීමේදී මෙතෙක් සේවය කළ නිලධාරීන්ට අසාධාරණයක් සිදු නොවිය යුතු බවයි. ඔබේ බව සඳහන් කළේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී.
7: එක පැත්තකින් බහුකාර්ය නිලධාරීන් සහ තවත් පැත්තකින් සිවිල් ආරක්ෂක නිලධාරීන් මේ සේවාවට අන්තර්ග්‍රහණය කර ගැනීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා. ඒ පිරිස් බලය වැඩිවීම තුළ අපි විශ්වාස කරනවා වඩා කාර්යක්ෂම ආකාරයට මේ වනජීවී සංරක්ෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබෙයි කියලා. හැබැයි මේ අන්තර්ග්‍රහණය කිරීමේ ක්‍රියාවලිය සිදු වෙනකොට විශේෂයෙන්ම පනතට අදාළ නිලධාරීන් 800කගේ මෙතෙක් විශිෂ්ට සේවාවක් ඉටු කරපු තවමත් ඉටු කරන නිලධාරීන්ගේ තනතුරු සහ වැටුප් තලයන් අගතියට පත් කරමින් මේ අන්තර්ග්‍රහණය කිරීමේ ක්‍රියාවලිය සිදු නොවිය යුතුයි කියන එක අපේ අදහසයි.
0: හෂිස් මද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙනීමට උත්සාහ කළ විදේශිකයෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ ගුවන් මගින් මුදල් ගෙවා පහසුකම් ලබා ගන්නා ගෝල්ඩ් රූට් මගී පර්යන්තයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ රේගු නිලධාරීන් විසි. ඔහු ඩොමිනිකන් රාජ්‍යයේ සිට පැමිණි 23 හැවිරිදි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු බවයි රේගු පැවසුවේ. සැකකරු සතුව තිබී රුපියල් බිලියන 377ක පමණ වටිනාකමකින් යුතු හෂිස් මද්‍රව්‍ය තොගයක් සොයා ගැනුණා. කුෂ්මාද්‍රව්‍ය කිලෝග්‍රෑම් 7කට වැඩි ප්‍රමාණයක් මෙරටට රැගෙනීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකුද කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුගේ ගමන්මළු තුළ තිබී සොයාගත් කුෂ්තොගේ වටිනාකම රුපියල් මිලියන 75ක් බවයි රේගුව පැවසුවේ. මෙයත රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් අයිස් මාද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කඩවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝණහින කඳුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු සතුව තිබි අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 288ක් සහ මද්‍රව්‍ය ජාවාරමේ නුපයාගත් මුදලක්ද සොයා ගැනුණා. ඔහු ගණේ මුල්ල කැන්දලියද්ද පාලුව ප්‍රදේශයේ පදිංචිව සිටි 38 හැවිරිදි පුද්ගලෙක්. මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු දැනට විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන පොඩි සුරේස් සහ සංඝ සමීරණයගේ මෙරට මද්‍රව්‍ය ජාලය මෙහෙවන ප්‍රධාන සාමාජිකයෙකු වන බවයි. සැකකරු සහ මද්‍රව්‍ය තොගේ ඉදිරි විමර්ශන සඳහා පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත බාර දී තිබෙනවා. අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියතුරන් සහ මගීන්ට අද සිට ආසනපටි පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. ඒ ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙල යටතේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න පැවසුවේ නිෂ්පාදකයා විසින් ආසනපටි නිකුත් කර ඇති වාහනවල ගමන් කරන රියදුරන් මගින් වාහනේ හිමිකරු ආසනපටි නොපැළඳ සිටියහොත් තුන් දෙනාටම දඩය කරන බවයි. එක් අයෙකුගෙන් රුපියල් 1,000ක මුදලක් දඩයක් ලෙස අය කරනු ඇති බවයි ඔහු පැවසුවේ.
8: මේ ආසනපටි පැළඳීම කියන එක අපි අනිවාර්ය කරේ මේක නීතියක් විදියට ක්‍රියාත්මක කරන්න හිතාගෙන නෙමෙයි, අතර මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහාම තමයි අපි මේක ක්‍රියාත්මක කරේ. අතරම දැනට පාස 8ක 9ක විතර දැනුවත් කිරීම වැඩසටහන් සෑහෙන්න කරලා තමයි මේක ක්‍රියාත්මක කරන්න දැන් අපි ඇත්තම ක්‍රියාත්මකවීම පවතිනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සමහර වාහනවල ආසන පටින් නිෂ්පාදකය විසින් ලබා දීලා නැහැ. මෙන්න මේ වාහන සඳහා තමයි අපි සහන කාලයක් ලබා දීලා තියෙන්නේ. එහෙම නැතුව ආසන පටින් නිෂ්පාදකය විසින් ලබා දීලා තියෙන සියලුම වාහනවල ප්‍රියදුරා සහ මගීන් සියලු දෙනාම ආසන පටි බලන සිටින්න ඕන. එහෙම නැති වුණොත් ඒක වරද්දක්. ආසන පටි කලඳ නොගිය සිටියොත් ප්‍රියදුරා මගියා සහ වාහනේ අයිතිකරු දෙනාම අපිට ඇත්තන රුපියල් 1000ක දඩයකට යටත් කිරීමට පොලීසියට හැකියාව තියෙනවා.
0: මේ අනුව ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීමට රියතුරන් සහ මගේ ජනතාවට ලබා දී තිබූ මාස 3ක සහන කාලය අදින් අවසන් වනු ඇත. අම්පාර මහරෝහලේ බෞද්ධ චිකිත්සකවරියගේ මරණයට සැක කෙරෙන ඇයගේ පෙම්වත අයයි පැවසෙන පුද්ගලයා සෙවීමට මෙවන විට පොලිස් කණ්ඩායම් 3ක් මගින් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා. නුවරඑළිය පොලිසිය විසින් අම්පාර මහරෝහලේ බෞද්ධ චිකිත්සකවරියගේ මරණය ගෙල සිරවීමකින් සිදු මරණයක් බවට විමර්ශ නිලධාරී සැක පළ කර තිබෙනවා. පොලිසිය පැවසුවේ මියගිය කාන්තාවගේ සිරුරෙන් ලබාගත් රුධිර සාම්පල රජ රස පරීක්ෂකවරයා වෙත මේ වන විට යොමු කර ඇති බවයි. පොලිසිය පැවසුවේ සැකකරු මෙම තරුණිය ඉදිරියේ වෙනත් නමකින් පෙනී සිට ඇති බවටයි. සැකකරු ව්‍යාජ කොණ්ඩයක් පැළඳ සිය සත්‍ය පිරුම වසන් කරගෙන සිට ඇති අතර ඔහුට තරුණියන් රැසක සමග සම්බන්ධතා පැවති බවත් කාන්තාවන් රවටා මුදල් ලබා ගැනීමේ සිද්ධි රැසකට මොහු සම්බන්ධ බවටත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. සැකකරු ටෙරීව ගම්පහ අලුත්කඩේ තිස්සමහාරාමය සහ පාදුක් ගැන මහේස්ත්‍රාත් අධිකරණවල නඩු පවතින බවද පොලිසිය ප්‍රකාශ කළා. සැකකරු 43 හැවිරිදි තිදුරුපියෙක්. සිද්ධිය පිළිබඳ නුවරඑළිය කොට්ටාසේ බහර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මකයි. අමෙරිකාවේ විශේෂ නියෝජිත ස්ටීව් විට්කොක්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බැනනුවන් වන ජැරඩ් කුෂ්නර් සහ ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාචි ස්විස්ටර්ලන්තයට පැමිණ තිබෙනවා. ඒ සාම ගිවිසුමට අවසන් වශයෙන් අත්සන් කිරීම සඳහායි. සාම ගිවිසුමට සියල්ල සූදානම් කර තිබේදී ඊශ්‍රාලය ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීමත් සමග දෙරටේ ගිවිසුම් ගතවීම යළිකල් දැමීමට සිදුවුණා. පසු අමෙරිකාවේ මැදිහත්වීමෙන් ඊශ්‍රාලය සහ ලෙබනනය සාම සාකච්ඡාව සඳහා එකඟ වීම හමුවේ ඉරාන අමෙරිකා සාම ගිවිසුම අත්සන් තැබීම සිදුවනු ඇති. අමෙරිකා ඉරාන ගිවිසුමට අනුව ඊශ්‍රාලය ලෙබනනයට පහර දීම නැවැත්වීම යන කරුණු ද ඇතුළත්. දවල මන්දිරයේ නිවේදනය කළේ ඊශ්‍රාලය ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාර මේ වන විට අඩු කර ඇති බවයි.
9: ආර්ථික සියත. සියත බිස්නස් රිවියුස්. ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
0: දෝහයි පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් ශූරතාවලියේදී හෙල්ල විසිකිරීමේ සව්වේ රන් පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග විසින් දිනා ගනු ලැබුවා. ඒ රාත්‍රී පැති තරගයේදී ඔහු දැක්වූ දක්ෂතාවය මීටර් 88.6 යටක්. ඔහු මෙම දක්ෂතාවය දැක්වූයේ ඔලිම්පිකා ලෝක ශූර නිරාජ් චොප්‍රා ඇතුළු ලෝ ප්‍රමුඛතම ක්‍රීඩකයන් රසක් අභිබවා යමේ. අමෙරිකාවේ කර්ටිස් තොම්සන් ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවා. පසුගියදා රෝමේ පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී මීටර් 92.62ක් වාර්තාගත දක්ෂතාවයක් වාර්තා කළ රුමේෂ් තරංග මෙවර ඩයමන්ඩ් ලීග් ශූරතාවේ දිනා ගනු ලැබුවේ දෙවන වාර්තයි. දෝහා ඩයමන්ඩ් ලීග් තරගාවලිය සීලක්ය වූ බවයි ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුමේෂ් තරංග සඳහන් කළේ
10: 2026 is very good season but I can't my massive throw in the today but I will try in my best in today I can win the gold medal.
11: How did you feel going up against such a strong field of men?
10: Feel is very good. I'm happy in the Doha Diamond League. In first my dream in the Doha Diamond League in the compete and first ever Sri Lankan in the Doha Diamond League in gold medal.
0: මේ අතර රුමේෂ් තරංග අද දිවයිනට පැමිණීමට නියමිතයි. ජලි සිරස්තල. සිසුන් 226,000කට උසස් පෙළ වරම්. ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,400 දක්වා ඉහළට. මාදල් දීවරින් යළි විරෝධතාවයකට සැරසෙයි. බිලියන 377ක හෂිස් කටුනායකින්. ජයග්‍රහණ රසක් ලැබූ රුමේෂ් අද යළි දිවයිනට. සියත දවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 6:30ට. එතෙක් රැඳී සිටින පෑන් පෑ පුවත් සමගින්.
9: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: Town. Star connector, fan connect වෙන්න පුළුවන්ද?
1: එහෙම පුළුවන් කියලා ළඟදිම අපිට පෙන්වුවේ Kim Kardashian.
0: Ariana Grande ගේ පහුගියදා කැලිෆෝනියා වල තිබ්බ concert එක බලන්න තමයි Kim Kardashian fan connect විදියට ඇවිත් තිබ්බේ.
1: Concert එකේ අනිත් fans like Ariana ගේ song sing කරන ගමන් එයා show එක enjoy කරලා තිබ්බා.
0: Ariana ඒ ගැන ගොඩක් thank කරලා post එකකුත් upload කරලා තිබ්බා.
1: මේ කොන්සර්ට් එකේදී අරියානාගේ We Can Be Friends song එක Kim එක Emma Roberts sing කරන video එකකුත් viral වෙලා තියෙනවා.
0: සිහින රංගහල පැය දෙකකින් ධනංජය කරුණාරත්නගේ ෂෝට් ඩ්‍රාම පහක් එක දිගට අද බලන්න පුළුවන්.
1: වැලන්ටයින් එනකල් චන්ද්‍රාවතී සමග රැයක්,
0: ඔබ සාපේක්ෂයි, දුවන උන් දෙන්නෙක්, මේ එකකට එකක් වෙනස් ඩ්‍රාමා සීරීස් එකේ
1: සනත් විමලසිරි, ධනුෂ දිසානායක, අමා විජේසේකර වගේ අපි දන්න කියන ගොඩක් දෙනෙක් ඇක්ට් කරනවා.
0: මේ වෙනස් විදිහේ ලස්සන වැඩේ අද තියෙන්නේ BMSH කමත නිව් තියටර් එකේ
1: හවස 3:30ටයි රෑ 7ටයි.
0: අපි තාමත් ඇත්තටම වෙනස් වෙලා නැද්ද කියලා බලන්න එන්න සිහින රංගහලට.
2: Talk of the Town.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: ഡെങ്കു മാറാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඩු වේදනාව ඔක්කාරය හෝ වමනය, සමෙහි රතුපැහැ ලප, විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇත්නම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවාද?
3: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
2: මම දන්නවානේ පොසොන් පද්දි ගීත.
3: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
2: ඉස්සර

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 WhatsApp කරන්න.
1: Finishing වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න.
2: වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඕන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 8 32 1000. NIBM The City University, The place to be.
4: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ. බොරු තරන්නේ නැහනේ. කැලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල්ෆ් ස්ටාර්ට් නේ. 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ. වැද්දගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු හොස්පෝස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටි එකට නම් ගන්නේ නැහැ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.11 2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
5: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
6: කාටත් හොරෙන්

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: පච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: මගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.11777.388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: මක කියොත් නිවන මග හොයා ගන්න පුළුවන්.
4: බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම නිවනටත් හේතුවක්. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ජීවිතය පවත්වාගෙන යන්නටත් හේතුවක්.
3: ගුණවත් සිතුවිලි තමයි යහපත් ජීවිතයක් නිර්මාණය කරන්නේ.
4: අදට වඩා හොඳ යහපත් ජීවිතයක් හෙට ලබන්න නම් ඔබ ඔබේ ජීවිතය තව කෙනෙක්ට බරක් බවට පත් කරගන්න එපා.
3: දහම තුළින් ජීවිතය දකින්න, ජීවිතය තුළින් දහම දකින්න. හෙට උදැස්සන 7ට සියත අහන්න.
5: සියත බණ මඩුව.
3: මෙවර දේශකයාණෝ පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
1: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න. SLT Mobitel Pure TV නිල විකාශක.
5: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
6: අපච්චිට ප්‍රින්සිපල් කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ ස්කෝලේ. ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
5: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
6: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝල් එන්න ගන්න කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කල ස්කෝල්වල ස්කෝල් බේරගත්තේ.
5: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
6: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
0: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0.711982984ට ඔබේ හඬින් වට්ස්ඇප් කරන්න.
5: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරු සරුව.
0: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
7: ලස්සන ගැන වැඩියම වද වෙන්න
6: ඕනේ.
7: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
6: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
7: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරන්න දෙන්න.
8: ලාටන්. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
1: 98.2 කන් 98.4.
9: අද හමු වෙමුද අපි? අද සනසෙමුද අපි?
3: Weekend theater.

0: किया था टॉप स्टोरी
1: औषध वर्ग हैटक मिल संशोधने पेवर ඩොලරේ අගය හෙළයාම හේතුවෙන් ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසනවා. එම අධිකාරිය සඳහන් කළේ 2003 වසරේදී නිකුත් කරන ලද ඖෂධ වර්ග 60ක උපරිම මිල ඇතුළත් ගැසට් නිවේදනය සංශෝධනය කරමින් මිල සංශෝධනය සිදු කරන බවයි. පසුගිය මාස කිහිපය තුළ රුපියල

ජයතුන් රටට පනතුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.1 98.4

දවල් 1යි විනාඩි 9යි වෙලාව. අපි අද දවසේ ඔබට නිතරම මතක් කරපු දෙයක් තමයි BOC එක අද දවසේ ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ BOC Flex app එක කොහොමද භාවිතා කරන්නේ සහ අපේ ගනුදෙනු වලට මේක කොහොමද භාවිතා කරන්න කියන එක ගැන දැනුම්වත් කිරීමට දිවයින පුරාම වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙනවා. විශේෂයෙන් බස්නාහිර පළාතේ මහරගම නුකේකොඩ, එතකොට පැලියගොඩ මත්ස්‍යවලඳපල සංකීර්ණය ප්‍රදේශ ආශ්‍රිතවත් මේ දැනුම්වත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරනවා. ඉතින් ඩිජිටල් කරණය වෙන ලෝකයක් ඇතුලේ අපිත් අනිවාර්යයෙන්ම ඒ ගමන

0: නොනේ විදිහට නේද? ඒ නිසා තමයි මේ BOC එක විශේෂයෙන් මුදල් භාවිතයවම කරන්න, අපේ ගනුදෙනු පහසු කරන්න, පාරිභෝගිකයන්ට වගේම වෙළඳ මහතුන්ටත් කොහොමද මේ BOC Flex app එක භාවිත කරලා QR මගින් ගෙවීම් කරන්නේ කොහොමද කියන එක දැනුම්මත් කරනවා රට පුරා දිවෙන පුරා. ඉතින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර අපිට විස්තර සඳහන් කරන්න මේ මොහොතේ අපි සම්බන්ධ කරගන්නවා BOC ආයතනයේ ජාතිකේත්‍රිකය BOC ආයතනයේ YA ජයතිලක මහතා, මහා කලමනාකරු ප්‍රධාන විධායක නිලධාරි YA ජයතිලක මහතාව අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා.
1: තාත්තා තමයි අපේ ජීවිතේ වීරයා.
2: අද ලංකා බැංකුවටත් අපගේ ගනුදෙනුකාර භවතුන්ටත් ලංකාවේ ඩිජිටල් කරණයටත් ඉතාම විශේෂ දවසක්. මොකද ලංකා බැංකුවේ අපි හැමෝම අපගේ 9000කට අධික කාර්ය මණ්ඩලය එකතු වෙලා අද ඔබේ ළඟට එනවා. මොකද එන්නේ මේ ඩිජිටල් කරණය ඔබ වෙනුවෙන් පුරු කරවන්න, ඔබට කියලා දෙන්න. ෆ්ලෙක්ස් ඇප් එක භාවිතා කරලා කොහොමද QR කේතේ ස්කෑන් කරලා වෙළඳ සැලකදි ගෙවීම කරන්නේ, ඒ වගේම අපගේ වෙළඳ මහතුන්ට කොහොමද QR කේතය වෙළඳ ව්‍යාපාරයේ යොදාගන්නේ කියලා දෙන්න. ඉතින් මේක ඉතාමත් මහඟු අවස්ථාවක්. වෙළඳ ව්‍යාපාරිකෙන්ට පුළුවන් අපේ කාර්ය මණ්ඩලය ඔබ ළඟට ආවට පස්සේ QR කේතයක් ජෙනරේට් කරව ගන්න, ඔබගේ නමට ඔබගේ ගනුදෙනු කරුවන්ට පුළුවන් ඒ QR කේතය ස්කෑන් කරලා ඒගොල්ලන්ගේ ෆෝන් එකෙන් ගෙවීම කරන්න. රුපියල් 5000 දක්වා ගෙවීම වලට කිසිම කොමිස් මුදලක් අය වෙන්නේ නැහැ. එය වෙළඳ ආයතන වලට ඉතාම පහසුවක්. මිලියන ගණනක කස්ටමර්ස්ලා අපේ ඉන්නවා BOC Flex use කරන. ඒ වගේම හෙට අපේ කාර්ය මණ්ඩලය ඔබ ළඟට එනකොට දැනටමත් Flex user කෙනෙක් නෙමෙයි නම් Flex app එක download කරලා යූස් කරන්න පුරුදු වෙන්න පුළුවන්. ඉතින් මේ මගින් QR කේතේ ස්කෑන් කරලා ගෙවීම කරන්න, රජයේ අනිකුත් වියදම් කරන්න, පොලිස් ෆයින් වගේ දේවල් කරන්න, අනිකුත් සියලුම ගනුදෙනු, බැංකු ගනුදෙනු කටයුතු කරන්න මේ BOC Flex app එකෙන් කොහොමද කරන්නේ, කොහොමද ඒක ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා එයත් ඔබට දැනගන්න පුළුවන් ඔබේ ළඟට එන අපේ කාර්ය මණ්ඩලය වෙතින්.
1: Weekend Seattle. Seattle. Divine Apura.

0: දවල් එකයි විනාඩි 16යි.
1: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
2: දෙන්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩ. ආම හොරගම් කරා.
3: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. ඒ හින්දා ඔයා පුළුවන් නම් ඔළුව දාලා බලන්නකෝ.
4: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
1: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
5: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
6: පුළුවන් නම් මේ බලාසභාව තියලා බලන්න කියන්න කොට.
7: ශක්තියක් තියනවා අපිට බලය දෙන්න අපි කළ පෙන්නන්න.
8: වාදක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
1: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
9: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
10: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක Swiss Tech Slim Line.

0: తిలక వర్ధన టెక్స్టైల్స్
1: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
5: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.

0: නග සුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with සුදු කොච්චි
1: ගොඩක් ආදරේ

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස

0: මගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071-555-6047 වට්ස්ඇප් කරන්න.
1: සීබී බැංකුවේ නුබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 011-415-411-411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකො අහසින්.
4: නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකො.
4: අර අහසින් වැටෙන එක දිහින්දක් කරා.
3: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහින්දක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
5: බතන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය
6: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි හච්
10: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
11: සුබ දවසක්
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක්
13: ජනපදය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
16: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
17: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: හැට වසරකට වැඩි විශ්වාසය.
1: මුළු පවුලටම මගේ ගානටම.
2: දොරකුළු වැරෙන මතක සේප්පෝ.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියාම අහන් ඉන්නවා.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
3: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
4: මේ දෙකක් දාගෙන එන්නද?
5: ඇයි කන් දෙක පුරවල කන්නද?
4: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
5: අල්ලි වල්ලි මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
4: නෑනේ අරේ වා
6: සින්දු සියත
7: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් ක

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස.

0: මේ දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නිල විකාශක.
5: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා.
6: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න.
7: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.11 8 32 1000. NIB the City University, the place to be.
8: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
9: අපේ ජීවිතේ වීරයා.
10: තාත්තගේ වීරත්වය කියන එක මම හිතන්නේ කාට හරි හරියටම දැනෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් වුණාන් පස්සේ.
9: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
10: අම්මලා දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට ඒ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්තා කියන පරිච්ඡේදෙම වීරත්වයෙන් පිරි කතාවක්.
9: මේ සංගීතවේදී නදීක ජයවර්ධන.
0: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0.711 98 2 98 4 ඔබේ හඬින් වට්ස්ඇප් කරන්න.
9: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
0: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.

0: किया था टॉप स्टोरी।
1: අමාත්‍යංශ ලේකම් වරුන්ගේ කාර්යසාධනීය ඇගීමේ තීරණය. අමාත්‍යංශ ලේකම් වරුන්ගේ කාර්යසාධනීය වසරකට දෙවරක් ඇගීමට තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක සහ අමාත්‍යංශ ලේකම් වරුන් අතර පැවති සාකච්ඡාවකදී එම ඇගීම වෙනුවෙන් කාර්යසාධන ගිවිසුම් අත්සන් තැබීමද සිදු වුණා. මෙම වසර තුල අවසන් කිරීමට නියමිත ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳවද සාකච්ඡා වූ කරුණු අතරට අයත්. විදේශ ආයෝජකයන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳවද අවධානය යොමු වුණා. ආයෝජකයන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසා දීම පිළිබඳවද සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. ඉරානය සමග ඇති කරගත් ගිවිසුම පිළිබඳ ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා විවේචනය කර තිබෙනවා. ඔහු සඳහන් කළේ යුද්ධය ආරම්භ කිරීමට පෙර තිබූ තත්වය නැවත උද්ගතව ඇති බවයි. ඇතැම් විට එය අයහපත් තත්වයකට පත්විය හැකි බවයි බැරැක් ඔබාමා පැවසුවේ. ඔහු සඳහන් කළේ සටන් විරාමය පවතිනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි. යුද්ධය වෙනුවෙන් ඇමරිකාව ඩොලර් බිලියන ගණනක් වැය කර ඇති බවද බැරැක් ඔබාමා ප්‍රකාශ කළා.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: 98.14 98.14 සියත දෙව

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිසරවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ඩකින් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1,000කටත් වැඩියෙන්. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
3: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මෙව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන්, නැත්තම් පැනපන් මුහුදට.
4: මිනිස් ජාවාරම්කරුවන්ගේ බොරුවට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල් වීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහ මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
6: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම
7: සම්පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
8: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
9: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: කමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්, කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්, රුපියල් 105,000 හෝ ඊට වැඩි මුදලකින් අදම ඔබේ ආයෝජනය ආරඹන්න.
11: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
12: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
13: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
12: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ 9 වසරයි 0.714 151 151 එකට WhatsApp කරන්න. සතියේ දවස් 5 උදේ 5 කාලට සියත FM අහන්න.
14: සියත පොකට් මනි අනුග්‍රහය.
15: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3 ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක්, 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13:19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම, සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
16: 98.2 98.4
17: අද හමු වෙමුද අපි, අද සනසෙමුද අපි.
18: We can

0: හවස දෙකයි විනාඩි 20යි වෙලාව. අසස් සින්දු ටිකක් අහගෙන යනකොට මතක් කරන්න තියෙන විශේෂ පණිවිඩයක්. හරිද? මම හිතන්නකෝ දැන් මේ ලෝකේ, මේ ලංකාවේ හැමදේම ටිකක් ස්මාර්ට් වෙගෙන එනකොට සමහර දේවල් ඇයි ස්මාර්ට් වෙන්නේ නැත්තේ කියලා කල්පනා කර කර හිටියානම් කල්පනා කරන්න එපා. හැමදේම ඉස්සරහට ස්මාර්ට් වෙනවා ඉක්මනින්ම. සල්ලි දෙන්නෙත් සල්ලි ගන්නෙත් ඔන්න ස්මාර්ට් විසඳුමක් අරගෙන ඇවිල්ලා තිනවා. සල්ලි දෙන්නත් සල්ලි ගන්න BOC එකෙන් තමයි මේ වැඩේ ලෑස්ති කරලා තියෙන්නේ. BOC Flex app එකත් එක්ක දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා QR ක්‍රමවේදය හරහා සල්ලි දෙන්න වගේම සල්ලි ගන්න. මේ BOC Flex app එක භාවිතයෙන් ඩිජිටල් ගෙවීම ප්‍රවර්ධනය කරන්න වගේම ඩිජිටල් ගෙවීම හරහා QR එක භාවිත කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා රට පුරා මේ ක්‍රමවේදය තුරින් BOC Flex app එක භාවිත කරලා ඔයාලට සල්ලි ගෙවන්න වගේම සල්ලි ගන්නත් මේක බොහොම පහසු කරගන්න. මේකෙන් QR ගිවනකොට තියෙනවනේ අපිට වාසි ගොඩක් නේ, ප්‍රතිලාභ ගොඩක් තියෙනවනේ QR එකෙන් සල්ලි ගිවනකොට වගේම සල්ලි ගන්නකොට. ආරක්ෂාව හොඟයි, ඒ කියන්නේ හරිම වේගවත්. ඒ වගේම ආරක්ෂාව වගේම වේගවත් වීමත් ගොඩක් වටිනවනේ නේ. මේ වගේම ඉතින් ස්පර්ශ කරන්න ඉතින් කාඩ් එක අල්ලන්න අරම මේවා මුකුත් කරන්න ඕනේ නෑ. කාඩ් එක නැති වෙනවනේ සමහර අයගෙන උන්න ප්‍රශ්නවලට විසඳුම අරගෙන ඇවිල්ලා තියෙන BOC Flex app එකත් එක්ක වේගවත් වගේම ආරක්ෂිතකමත් එක්ක කාඩ්පත් රහිත මුදල් ගෙවීමේ ක්‍රමය, ෂණිකව මුදල් ගෙවන්න පුළුවන්කම තියෙනවා බැංකු ගිණුමට දානවා නම්, තමගේ account එකට සල්ලි දාගන්නවා නම් ෂණිකව සල්ලි දාගන්නත් පුළුවන්කම තියෙනවා. BOC Flex app එකේ මේ QR ක්‍රමවේදය අද දවසේ තමයි මේ වැඩ කටයුත්ත මුලින්ම ආරම්භ කරන්නේ. ආරම්භ කරන තැන් ටිකත් අපි මතක් කරගෙන යමුනේ. මේක මුලින්ම ආරම්භ වෙනවා අද දවසේදී පෑලියගොඩ මාළු වෙළඳපොළ, ඒ වගේම නුගේගොඩ නගර සභා ප්‍රදේශය, ඒ වගේම මහරගම පමුණුවර ප්‍රදේශය වගේම මෙන්න මේ ස්ථානවල BOC කාර්ය මණ්ඩලය එකතු වෙලා දිවයින පුරාම ව්‍යාපාරික ස්ථානවලට ගිහිල්ලා මේ QR කේත ස්ථාපනය කරන්නත් ඔන්න අද දවසේ මේ වැඩ කටයුත්ත ආරම්භ කරලා තියෙනවා. යන BOC එකට account එකක් නැත්තම් මුලින්ම account එකක් open කරගන්න, BOC Flex app එකක් දාගන්න. ඉතින් QR ක්‍රමවේදය හරහා ඔයාට සල්ලි ගෙවන්න ගන්න පුළුවන්කම තියෙනවා. මේ ගැන වැඩි විස්තරයක් අපිට අහන්න පුළුවන්කම තියෙනවා. මේ BOC කියන්නේ ඉතින් හැමදාම ඔයාගේ සාක්කුවට සහනය ලබා දෙන ආයතනයක් නේද? මේ ගැන වැඩිපුර විස්තර කියන්න දැන් එකතු වෙලා ඉන්නවා අපිත් එක්ක BOC ප්‍රධාන ආලෙබි නිලධාරි සමීර ඩී ලියනගේ මහත්මා. අපි බලමු සමීර ඩී ලියනගේ මහත්මත් එක්ක එකතු වෙලා.
1: ජාතියේ මහා පහන්ටඹ ලංකා බැංකුව අද දිනේදී සුවිශේෂී කාර්යභාරයකට උර දුන්නා. ඒ තමයි ශ්‍රී ලංකා මහා බැංකුවත් රජයත් ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන ඩිජිටල් රෝඩ් මැප් ක්‍රියාදාමයට අනුගත වෙමින් ලංකා බැංකුවේ සියලුම බැංකු ශාඛා, සියලුම කාර්ය මණ්ඩලය මේ සඳහා දායක වෙලා අද දිනේදී ඔබ හමුවට පැමිණෙනවා. ඔවුන් විසින් ඩිජිටල් ක්‍රමවේදයන් ඔස්සේ ගනුදෙනු කිරීම පිළිබඳවත්, එහි ඇති වාසි පිළිබඳවත් ඔබව දැනුවත් කිරීම සිදු කරනවා. ඊට අමතරව ලංකා බැංකුවේ අංක 1 බැංකින් ඇප් එක ලංකාවේ BOC Flex app යෙදවම හරහා ඔබ ගනුදෙනු කරන්නේ කෙසේද යන්න කියන කාරණයක් අපි මතක් කරනවා. මෙහිදී අපි විශේෂයෙන් සඳහන් කළ යුතුයි, මෙම යෙදවම ලංකා බැංකුවේ ගනුදෙනුකාර බහුතුන් පමණක් නොවේ, ලංකා බැංකුවේ ගනුදෙනුකාර බහුතුන් නොවන ඔබටත් පාවිච්චි කිරීමේ හැකියාව තිබෙනවා. අද දිනේදී සූදානම් වී සිටින ලංකා බැංකුවේ අපි සැම ඔබ හමුවට පැමිණෙනවා QR ක්‍රමවේදයන්
0: පිළිබඳව දැනුවත් කිරීමට. ඉතින් තමයි විස්තර ටික යන්නේ. ව්‍යාගතනේ වැඩිපුර විස්තර ලංකා බැංකුවේ නොවන කෙනෙකුට වුණත් ඔන්න ඔයාටත් පුළුවන්කම තියෙනවා මේ BOC Flex app එක. තම හොඳ app එකක් නෙවෙයි කියලා හිතන්නකෝ. app එකේ වැඩ කරන හම්බෙනවා කියන්නේ අපේ ජීවිතේ හරිම කාර්යක්ෂමයි නේ. මේ සියලුම දේවල් එක්ක ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා අද දවසේ ඉඳන් මේ BOC Flex app එක පාවිච්චි කරලා ඩිජිටල් කෙනෙක් විදිහට, තමන් ස්මාර්ට් කෙනෙක් විදිහට දැනෙන විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේක අපි තව කතා කරන්න වෙලාව තියෙන හින්දා හැමින් කතා කරගෙන යමු. සින්දුවක් එහෙම අහලා රයිට් වෙලා මතක් කරනවා. හවස 2:27යි දැන්.

0: ඔනර් සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා. CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University, The Place to Be.
2: ෆුල් චාර්ජ් එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම චාර්ජ් කිරීමට හැකියාව ඇති ලිතියම් අයන් බැටරිය සමගින් එන බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් 011-4700-550.
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
4: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
5: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 0.112200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
6: සුබ දවස
7: අලුත් වෙලා
8: පහසු වෙලා
9: තෑගි වැඩි වෙලා
10: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
7: කැමති එකක් අපේ අතේ සුබ දවස
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
12: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර්සයිකලේ වගේ බොරු තරන්නේ නැහෙනි කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට් සෙල්ෆ් ස්ටාර්ට් නේ 10 කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ රිපෙයාර් කියන්නේ සල්ලි මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ වැදගත්ම දේ ගන්න අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක බොරු හොස් පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ වොරන්ටියට නම් ඇනේ අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70,000 රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ 011-2700 කෝල් එකක් ගහන්න ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙයි
13: commercial bank නුඹේ ස්ථාවර තැන්පතු වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක් කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක් Combank Digital හෝ Flash App එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරම්භන්න
14: 98.2 98.4

0: හවස දෙකයි විනාඩි 41යි වෙලාව. තව මතක් කරානේ නේද මේ වටින පණිවිඩයක් මොකද වටිනද? ස්මාර්ට් වෙන විදිහක් ගැන මතක් කරානේ නේද? BOC Flex app එකත් එක්ක කොහොමද ඔය ස්මාර්ට් විදිහට ගනුදෙනු කරන්නේ? දැන් අපි සල්ලි දෙන්නෙත් සල්ලි ගන්නෙත් ස්මාර්ට් විදිහටනේ. QR ක්‍රමවේදේ හඳුන්වලා දීලා තියෙනවා ඔන්න BOC Flex app එකෙන් සල්ලි දෙන්න වගේම සල්ලි ගන්නත් QR ක්‍රමවේදේ හරහා ඔයාලට පුළුවන්කම තියෙනවා. ඉතින් මේක විශේෂම දේ ඔයා BOC පාරිභෝගිකයෙක් නොවුනත් ඔයාලට මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්කම තියෙනවා. අද දවසේදී මේ වැඩසටහන දෙවියෝ සිප්ලෙක්ස් ඇප් එක භාවිත කරලා ඩිජිටල් ගෙවීමේ ප්‍රවර්ධනය කරන්න වගේම මේ QR ක්‍රමවේදය හඳුන්වලා දෙන්න අද දවසේ උන විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. දැන් දෙක තුනකම තියෙනවා මේ වැඩසටහන. පෑලියගොඩ මාළු වෙළඳපොළ, ඒ වගේම නුගේගොඩ නගර සභා ප්‍රදේශය, ඒ වගේම මහනගර මහරගම පමුණුව ප්‍රදේශයේත් ඔන්න මේ ස්ථාන තුන කේන්ද්‍ර කරගෙන තමයි මේ BOC කාර්ය මණ්ඩලය අපේ කට්ටිය ඉන්නව එතන. ඉතින් වෙළඳ ව්‍යාපාරික ස්ථානවලට ගිහිල්ලා QR කේත ස්ථාපනයට කරලා ඒවා භාවිත කරන්නේ කොහොමද කියලා හරියට කියලා දීලා මේ පහසුකම් ටික සේරම සලසන ඔන්න අද දවසේ මේ ව්‍යාපෘතිය ආරම්භ වෙනපත් එක්කම විශේෂයෙන්ම ඔන්න BOC Flex app එක හරහා තමයි ඔයාලට මේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්කම තියෙන්නේ. QR එක ගනුදෙනු කරන එක හරිම ලේසියනේ. අපිට නේ වෙලාව යන්නේ, ආරක්ෂාව ගැන හිතන්න දෙයක් නැහැ. දැන් සමහර අයට කොච්චර ATM කාඩ් එකක් ගත්තත් ඒ කාඩ් එක ආපහු නැති වෙනවනේ. ඉතින් එහෙම ප්‍රශ්න නැහැ. ඔයාට තියෙන BOC Flex app එක දාගෙන මේ QR ක්‍රමවේදය හරහා ඔයා ගෙවන්න වගේම සල්ලි ගන්නත් පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඔයාගේ account එකට සල්ලි දාන්නත් පුළුවන්කම තියෙනවා මේ QR ක්‍රමවේදය හරහා. දින දිවයින පුරා මේ වැඩ කටයුත්ත අරගෙන යන්න ලෑස්ති වෙලා ඉන්නවා. අද දවසේ තමයි මේ වැඩ කටයුත්ත මුලින්ම ආරම්භ කරන්නේ. මේ ගැන කතා කරන අපිත් එක්ක සම්බන්ධ වෙන්න සූදානමින් ඉන්නවා නියෝජ්‍ය මහා කළමනාකරු වගේම ප්‍රධාන ඩිජිටල් සහ නවීකරණ නිලධාරී සුරේෂ් පෙරේරා මහත්මයා. අපි බලමු මේ ගැන වැඩිපුර විස්තර කොහොමද කියලා.
1: ලංකා බැංකුවේ අපි ඔබ හමුවට අද අපි පැමිණෙන්නේ ලංකා බැංකුවේ ඩිජිටල් නිමැවුම් රැසක් සමගයි. ඉතින් ඒ අතර අපේ නවතම ඩිජිටල් නිමැවුම BOC Flex සඳහා ලියාපදිංචිය QR කේත භාවිතයෙන් ගෙවීම් සිදු කිරීම සඳහා ඔබව දැනුවත් කිරීම, QR ගෙවීම සඳහා වෙළඳ භවතුන් ලියාපදිංචිය, ඒ වගේම ව්‍යාපාරික සැම සඳහා අප ඉතින් තාමත්ම මෑතකදී හඳුන්වා දුන් බිස් ප්ලස් ක්‍රෙඩිට් කාඩ් පත සඳහා ලියාපදිංචිය ඇතුළු ප්‍රවර්ධන වැඩසටහන් රැසක් ඔබ මුවට ඔබ ප්‍රදේශයේ සිටම සම්බන්ධ වීමේ හැකියාව ඔබ සැමට පවතිනවා. මෙම වැඩසටහන් හා සම්බන්ධ වී ලංකා බැංකුවේ පහසු, වේගවත් සහ සුරක්ෂිත ඩිජිටල් නිමැවුම් අත්විඳින ලෙසත් ඒ හරහා නව ඩිජිටල් ආර්ථිකයක් කරා රට ගෙන යමේ ජාතික වැඩපිළිවෙලට ඔබගේ දායකත්වය ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
0: රයිට්, ඔය විදිහට තමයි විස්තර නේද? ඔන්න පැක් එකක්ම අරගෙන ඇවිල්ලා තියෙන ඩිජිටල් වෙන මේ ක්‍රමවේදය අලුතෙන් හඳුන්වලා දෙනවා වගේම කලින් තියෙන දේවල් ටිකත් ඔන්න ඔයාට අත්විඳින්න පුළුවන්කම තියෙනවා. BOC Flex app එක තමයි විශේෂම දේ. ඔයාට පුළුවන්කම තියෙනවා ස්මාර්ට් කෙනෙක් විදිහට සල්ලි ගෙවන්න වගේම සල්ලි ගන්නත් ඉස්සරහට. ඒ පරිවිඩි මතක් කරනකම වෙලාවත් මතක් කරන්න ඕනනේ. හවස 2:45යි දැන්.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: වගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියා, නවසීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නිලවිකාශක
7: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLB හනහඩ බලාගන්න.
8: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0.115, 411, 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.

0: कथा टॉप स्टोरी
1: පොසොන් සමයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පොසොන් උත්සවය නිමිති කරගෙනමින් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශයේ සඳහන් කළේ ඊට අදාළ උපදෙස් පොලිස්පතිවරයා නිකුත් කර ඇති බවයි. සෑම පොලිස් වසමක් තුළම ජංගම සංචාර හා යතුරුපැදි සංචාර ක්‍රියාත්මක කරනු ඇති. මෙම කාල සීමාව තුළ බුද්ධි නිලධාරීන් යොදවා නීති විරෝධී ක්‍රියා සහ මද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගැනීමට නියමිතයි. බීමත් රියධාවනය අධික වේගයෙන් රියධාවනය ඇතුළු රථවාහන වැරදී සම්බන්ධයෙන්ද නීතිමය පියවර ගන්නා බවයි පොලිසිය සඳහන් කළේ. දන්සැල් සංවිධානයේදී නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන ලෙසද පොලිසිය ජනතාවට දැනුම් දී සිටිනවා. දැන් විදේශ පුවතක්. පකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සහ ඉරාන විදේශ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ඒ පකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ ටෙහෙරාන සංචාරයේදී ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කරනු ඇති.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් 98.2 98.4
2: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
3: We can see you there.

0: ဖို့ကောင်းဝတယ်ကောင်းဝတယ
1: ်කොහොමද ඉතින් හදත් පුරුදු විදිහට ලෝකෙ වටේ කරක් ගහලා එකතු කරගත් දේවල් ටික මල්ල ලිහලා බලන්න යන්නේ සප්න කොහොමද සුබ සන්ධ්‍යාවක්
2: සුබ සන්ධ්‍යාවක් නිෂා පුංචි කාලේ අපි හැමෝම බලපු අහපු ඒ වගේම කියෝපු කතාවක්නේ රොබින් හුඩ් කියලා කියන්නේ රොබින් හුඩ් කතාවේ ෂර්වුඩ් කිව්වහම ඔබට බොහෝ මතක ඇති මේ ෂර්වුඩ් වනාන්තරයේ තිබුණු රොබින් හුඩ්ගේ පුරාවෘත්තයට සම්බන්ධ ගහක් මැරිලා ගිහිල්ලා මේ ගැන විස්තරي අපි හොයාගෙන ආවා ඔබට කියන්න
1: ඔන්න ආයෙමත් Apple ෆෝන් වල මිල වැඩි වෙන්නයි හදන්නේ එහෙම නැත්නම් iPhone වල microchips වල හිඟයක් නිසා Apple සමාගම තීරණය කරලා තියෙනවා ඒගොල්ලන්ගේ නිෂ්පාදනවල මිල ඉහළ දාන්න. අපි ඒ ගැනත් කතා කරනවා හවස පහට කලින්.
2: අපි පහුගිය සතියේත් මේ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම ගැන කතා කරානි. ඔන්න ඒ ට්‍රෙන්ඩ් එක අරාබිකරයටත් පැතිර ගිහිල්ලා. අරාබිකරේ රටකුත් පහුගිය දවසක අලුත්ම තීරණයක් ගත්තා. ඒ තීරණය ගැනත් අපි තොරතුරු හොයාගෙන ආවා ඔබට කියන්න.
1: එහෙමනම් අපි යමු. වීසා නැතුව ලෝකෙ වටේ. මම නිෂාන්.
2: මම සප්න.

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ സേദീമ സന്ദഹാ മിനിസാ ഡെങ്കു മധുരുവാൻ സഹ വൈറസ് കാണ അപ്പ പരിസരെ തിബിയയുത്തുയ. ഡെങ്കു മധുരുവാൻ അപ്പ പരിസരെ സിറ്റിന്നെ വർഗദേക്കിഡിസ് ഈജിപ്തായി സഹ ഇഡിസ് അൽബോപിക്ടസ് ചന മധുരു വർഗദേക്കി. ഡെങ്കു വൈറസ് കാണ ഹത്തറക് തീയണോ എക്ക ദക്ക തുണ സഹ ഹത്തർ ഇനിസ അപ്പട്ട് ജീവിത കാലയ തുളതി ഡെങ്കു രോഗയെ ഹത്തറ വത്താവാക് വെളതി ഹെക്ക.
0: ഡെങ്കു മാരാന്തികായി මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න. අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සමග ඔන සමග 5G රෙවලූෂන් එකට එකතු වන්න රුපියල් 69,999 සිට පවර්ෆුල් 5G ෆෝන්ස් හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු අමතන්න 0112200 Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
3: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනී ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
4: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
0: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවයි බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook 98.2 98.3

0: ලෝකෙ දෙවැනි විශාලතම ආර්ථිකය තියෙන්නේ චීනෙට. හැබැයි වැඩේ කියන්නේ දැන් පොඩි ප්‍රශ්නයක් ඇති වෙලා එහි.
1: චීන කියලා කියන්නේ බොහෝ රටවල් වලට ණය දෙන රටක්නේ. ලංකාවේ අපි චීනෙන් ණය ගත්තා ඔය හම්බන්තොට වරාය සංවර්ධනය කරන්න. ඒ වගේම තව තව ලංකාවේ දැවැන්ත ව්‍යාපෘති වලට ණය ලබා දුන්නේ චීනේ. හැබැයි චීනේ ඇතුලේ ණයකාරයෝ වැඩි වෙලා. මේක දැන් චීනේ ආර්ථිකයටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
0: මේක ඒගොල්ලන්ගේ ආර්ථිකය ඇතුලේ කිසිම සද්දයක් බද්දයක් නැතුව වර්ධනය වන බරපතල ව්‍යසනයක් කියලා තමයි විදේශීය ආර්ථික විශ්ලේෂකයෝ කියන්නේ. මේකට හේතුව විදිහට පහුගිය අවුරුදු කිහිපය ඇතුළත ක්‍රෙඩිට් කාඩ් පත්වලින් ගත්ත ණය වගේම නිවාස ණය ඇතුළු පාරිභෝගික ණය පැහැරහැරීම චීනයේ ඇතුලේ සීග්‍රේන් වර්ධනය වෙලා තියෙනවා.
1: පහුගිය අවුරුද්ද විතරක් පවුල් ණය ලබා ගත්ත පවුල් අතරින් 21%ක් ණය ගෙවීම් පැහැරහැරලා තියෙනවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. ඒ වගේම දැනට වාර්තාගත නොගෙවූ ණය ප්‍රමාණය යුවාන් ට්‍රිලියන 2.22ක් කියලා තමයි දැනගන්න ලැබුණේ. මේක අති දැවැන්ත අගයක්. හිතන්නකෝ මේ ණය ටික හරියට ගෙවුවනම් චීනෙට තව ලෝකෙ ගොඩාක් රටවල් වලට ණය දෙන්න තිබුණානේ නේද?
0: බලන් ගියාම ලෝකෙට ණය දෙන චීන ඇතුලේ ණයකාරයෝ ගොඩයි.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්සර

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 071 555 6047 වට්ස්ඇප් කරන්න.
1: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.

0: இல்ல ட்ரை பண்ணலையா?
1: මගේ අකාන උත්සාහසින් වැටන එක දීපුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුදිර පුරවන්න ඕනේ කියලාද?
2: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM බ්‍රෙක්ෆස්ට් ඩ්‍රයිව් අනුග්‍රහය.
3: පොළොවේ රංගස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච්
7: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
11: ජනපදය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
14: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිවාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: දොරකුළු වැරෙන මතක සේප්පු.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෝයි.
2: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
4: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අන්න.
5: මේ දෙකක් දාගෙන එන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලිවල්ලි වේ මේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
7: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
5: නෑනේ අරේ වා
8: සින්දු සියතය
7: ගියත් සැපයි දවලේ.
5: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල් කපල් කරන වෙලාව
8: අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ
8: තිලකවර්ධන ටෙක්ස්ටයිල් 98.2 98.7

0: චීනෙන්දන් අපි යනවා ඇමරිකාවට. ඔන්න iPhone එකක් ගන්නද හිටියේ. ඊළඟ අප්ඩේට් එක සමහර විට හිතාගන්න බැරි ගාණක් වෙන්නත් ඉඩ තියෙනවා.
1: ඔය ආරංචිය කලින්ම ආරංචි වුණ කෙනෙක් නම් පහුගිය දවසක කඩේකට දුවලා දුවලා ගිහිල්ලා අලුත්ම iPhone එකක් අරගෙන ඇවිත් අද මට පින්නුවා. හිතාගත හැකිනේ කෙනා, ඔබත් iPhone එකක් ගන්න හිටියනම් ටිකක් දුක හිතෙන විදිහ ආරංචියක් තමයි අපි කියන්න හදන්නේ. iPhone වල ගාන වැඩි කරන්නයි හදන්නේ. මේකට හේතුව තමයි memory and storage chip වල තියෙන හිඟය. ඉල්ලුමට ඕන විදිහට මේ chip නැතිකම හින්දා iPhone වල මිල වැඩි කරන්න සිද්ධ වෙයි කියලා තමයි Apple සමාගම නිවේදනය කරලා තියෙන්නේ.
0: මේ ගැන මුලින්ම මාධ්‍යයට කිව්වේ Wall Street Journal පත්තරයක පවත්වපු සාකච්ඡාවකින්. ඒ කියන්නේ ප්‍රධාන විධායක නිලධාරියත් එක්ක පවත්වපු, එහෙම නැත්නම් Tim Cook එක්ක පවත්වපු මේ සාකච්ඡාවෙන් පස්සේ තමයි මේ ගැන ඔන්න පළවෙනි වතාවට කට්ටිය දැනගන්නේ. දැන් ඉස්සරහට එන්න තියෙන පළමු ෆෝඩබල් මාදිලිය iPhone දුරකථනය එළමෙන සැප්තැම්බර් මාසේ iPhone 18 Pro, iPhone 18 Pro Max විදිහට වෙළඳපොළට විකුත් වෙනවා කියලත් ඔය අස්සේ වාර්තා වෙනවා. කොහොම වුණත් එළමෙන සැප්තැම්බර් මාසෙන් පස්සේ ජෝන් ටර්නස්ට වගකීම් බාර දෙනවා කියලා මෙහෙදි Tim Cook කියලා තියෙනවා. ඉතින් අලුත් ෆෝන් එකයි අලුත් ප්‍රධානියයි එක්ක Apple සැප්තැම්බර් මාසෙ ඉඳලා ගානත් අලුත් කරගෙන අලුත්ම ගමනක් යයි වගේ.

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස.

0: මේ දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පතරේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
3: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් දෙක. Electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩකාරයා. David Pierce Motor Company Private Limited within.
4: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.1 1 7 2 1000. NIB The City University, the place to be.
5: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV.
7: ලංකාවේ
8: වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන. ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
9: ලස්සන ගැන වැඩිම වද වෙන්න
10: ඕනේ
9: නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
10: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
9: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරද්දි
11: තාටන් ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
12: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
13: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714යි 151යි 151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
14: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
15: සියත පොකට් මනී.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see that.

0: किया था टॉप स्टोरी।
1: මෙමාසය තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක්. මෙමාසය තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීම පසුගිය සමයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු සඳහන් කළේ තවත් සති කිහිපයක් තුළ ඩෙංගු ආසාදිතයන් ඉහළ යාම පාලනය කළ හැකි බවයි.
2: දැනට අපිට මේක පාලනය කරගත හැකි මට්ටමක පවතින්නේ ජූනි ජූලි මාසවල ලංකාවේ සාමාන්‍යයෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. සමහර කාලවල දෙසැම්බර් මාසෙ දක්නට ලැබෙනවා. නමුත් මෙවර ජූනි මාසයේදී වාර්තාගත වීම ටිකක් වෙනතට වැඩි. මේ ක්ෂණිකව මුළුමහත් ප්‍රජාවගේ මැදිහත් වීම යටතේ මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. තව සති කිහිපයක් යනකොට මේක අනිවාර්ය වශයෙන්ම අඩුවෙලා යනවා.
1: වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45,356ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව දක්වන්නේ 28ක් ලෙසයි. මෙම මාසයේ ගත වූ දින 19 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 11,515 දෙනෙක්. සමස්ත ඩෙංගු ආසාදිතයන් අතරින් 51%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වුණා.
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
4: 98.2 98.4

0: UAE එහෙම නැත්නම් එක්සත් අරාබි එමිල් රාජ්‍ය කියපු ගමන් ඉතින් අපිට කොච්චර දේවල් මතක් වෙනවද? ඔන්න එහෙත් අවුරුදු 15ට වඩා අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කරන්නයි යන්නේ.
1: පහුගිය සතිවලත් අපි මේ සමාජ මාධ්‍ය තහනම ගැන කතා කළානේ. ඔස්ට්‍රේලියාවේ මේ වගේ සමාජ මාධ්‍ය තහනමක් ගෙනාවා. ඒ වගේම ගිය සති අපි ඔබට කිව්වා කැනඩාවේ මීට අදාළ යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා. දැන් මේ හැමෝම

0: ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. මෙන්න මේකට විසඳුමක් විදිහට තමයි එක්සත් අරාබි එමිරාජ්‍යත් මේ තීරණය අරගෙන තියෙන්නේ. නිසාන් දැන් මේක ට්‍රෙන්ඩ් එකක් වගේ යනවනේ.
1: ඔස්ට්‍රේලියාව මේක කලින්ම සම්මත කරගත්ත යුරෝපීය රටවලුත් සමහර රටවල් මේ ගැන කතා කර කර ඉන්නවා. සමහරු මේකට වැඩි ටික ඔක්කොම කරගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට ගත්තාම මේක හොඳ නැඹුරුවක් වෙයි කියලා තමයි ගොඩක් අය කියන්නේ.

0: ഡെങ്കു മാരാന്തികായി. മേ പ്രജാവൈദ്യ വിശേഷജ്ഞ പ്രസീല സമരവീര.
1: ഡെങ്കു രോഗയെ വെലന്തുണു കെനകുട്ട വൈദ്യ ഉപദേശകിൻ തോരവ വെനത് വേദനാ നാശക ഹോ അദ്ഭേത് പാവിച്ച് കിരീമ ഇതാ ഭയാനക സംകുലതാവൈട്ട ഗോസ് രോഗിയാകേ ജീവിതേ ഉവദ നതിവിയ ഹക.
0: ഡെങ്കു മാരാന്തികായി
2: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
3: තියෙන්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩ. ආම හොරගම් කරා.
4: එයා මුට්ටිය දාලා බලනවා දැන්. මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. එහෙනම් ඔයා පුළුවන් නම් ඔළුව දාලා බලන්නකෝ.
5: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
2: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
6: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
7: පුළුවන් නම් මේ බලාසභාවේ තියලා බලන්න කියන්නේ කොහොමද?
8: ශක්තියක් තියෙනවා අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්න.
9: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
2: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
10: කමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවලට වැඩිපොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
2: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම
11: සම්පිරිවෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සර්විසින් මෙගා වට්ටම් ෆෝචුන් RBD කුකින් ඔයිල් ඉතිරි රුපියල් 210යි බයිරහා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 230යි 7 අප් ඉතිරි රුපියල් 125යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 215යි කාගිල්ස් ෆුඩ්
12: සර්විස් ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නව සීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමික්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමික්ස් නම් ඉස්තර
14: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් උනොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි. අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න.
15: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
16: SLT Mobitel Pure TV නිල විකාශය.
17: ඔනර් සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගහූ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔනර් ශ්‍රී ලංකාවේ 5G නායකයා.
18: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011-832-1000. NIBM The City University. The place to be.
19: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සම පොලියක්. LB ස්ථාවර තැන්පතු. අමතන්න 011-2200. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගම කිරීම.

0: να τα σου δουκώ τι γένα έδισνε.
1: Βένιν Άννα. Σατί τα βασίλα χάλε σε δεκατά.
2: Σίλτα, hot and spicy with σούδου κοτσί.
1: Κοτά κάδερε.
3: Αμέ, මන්තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
4: නෑ නෑ, මන්තමයි වැඩියෙන්ම ගන්නෙ.
5: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000කුත් හම්බෙනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
7: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
8: සියත පොකට් මනි අනුග්‍රහය.
9: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
10: 98.2 98.3

0: අප්පච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස

0: මගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කල්ගිරිස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 217යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි, සුදු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි, තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 ජූනි 19 සිට 21 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
2: කොමර්ෂල් බැංකුවේ නුඹේ ස්ථාවරතාවපත් වලට වැඩිපුරියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11% දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්. රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරඹන්න.
3: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
4: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
5: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
3: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0.718492492 0.71132777
6: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ මිලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0.76844497 කොන්දේසි සහිතයි.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා
10: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න finishing වහලක් නම් color up තමයි
11: මාසෙම කරන වියදම් කොම්බැන්ක් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. කොම්බැන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ්. මාසෙටම මුළු වියදම රුපියල් 20,000ක් වුණොත් මාස්පතා ටීවී, ෆ්‍රිජ්, වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side ෆ්‍රිජ්, ලැප්ටොප්, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. කොම්බැන්ක් ඩෙබිට් කාඩ්ස්. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
12: ලොතරැයි ඉතිහාසයේ රුපියල් 62 කෝටි එක්ම වූ සුවිශාලතම තෑගි මුදල තිළිණ කළ කපුරුක ලොතරැයියේ දිනෙන් දින වර්ධනය වන කෝටිපති ජයමල්ල දිනා ගන්නා මීළඟ ජයග්‍රාහකයා ඔබයි. ඔබේ සිහිනවලටත් වඩා ඉහළින් පොරොන්දු ඉටු කළ කපුරුක වැඩි වැඩියෙන් මිලදී ගන්න ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි.
13: වෙලාවකට හිතෙන්නේ නැද්ද ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතය මොනතරම් සිම්පල්ද කියලා? හරියට හීරෝ ඩිලක්ස් 100 මෝටර් සයිකලේ වගේ. බොරු තරන්නේ නෑනේ, කලින්ම ඩිරෙක්ට් ගහපු ගමන් ස්ටාර්ට්. සෙල් ස්ටාර්ට් නේ. 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවානේ. ඕන් එන්ජින්. අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නෑ හොඳේ. රිපෙයාර් කියන්නේ සල්ලි. මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නෑ. වැදගත්ම දේ ගන්න. අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක. බොරු වොෂ්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්න. වොරන්ටියට නම් ගන්නේ අවුරුදු 5ක් නැත්නම් කිලෝමීටර් 70,000. රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 0.11 2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
14: මතකද ඒස්තිහා බලාගෙන ආදරේ කියපු දවස?
15: කාටත් හොරෙන්.

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: මේ සප්න පහුගේ දවසක මිලියන පතියෙක් වුණා. ලොකු දෑවැද්දක් එහෙම හම්බුණා කියලා ඔයාලට තාරංචි වෙන්නේ නැතිනේ. ඉතින් මිලියන පතියෝ, එතකොට බිලියන පතියෝ, ඔය අතර දැන් ට්‍රිලියන පතියෙකුත් ඉන්නවා. මොන තරම් අය ඉන්නවා. හැබැයි ඉලෝන් මස්ක් ට්‍රිලියන පතියෙක් වෙලා කියලා පහුගිය දවසක මාධ්‍යවලට අනාවරණය වුණා.
1: ඔහු මේ විදිහට ඔහුගේ වත්කම් ප්‍රමාණය ඉහළට අරගෙන ගියේ විශේෂ දෙයක් කරලා. ඒ තමයි එයාගේ සුප්‍රසිද්ධ සමාගමක් තියෙනවනේ ස්පේස් එක්ස් කියලා. මේකෙන් ඔය අභ්‍යවකාශ ගවේෂණ කටයුතු, ඒ වගේම අනාගතේ මිනිස්සු වෙන වෙන ග්‍රහලෝකවල පදිංචි කරන්න මේ වගේ සැලසුම් තමයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේ ස්පේස් එක්ස් කියන සමාගම කොටස් වෙළඳපළට එකතු කරලා තිබුණා ඉලෝන් මස්ක් විසින්. ඒත් එක්ක එහි එක කොටසක් ඇමරිකා ඩොලර් 150කින් තමයි අලෙවිවීම ආරම්භ වෙලා තිබුණේ. ඊට පස්සේ මේ එක කොටසක් ඇමරිකා ඩොලර් 160 දක්වා ඉහළ ගිහිල්ලා තිබුණා. ඉතින් ඔය විදිහට කොටස් අලෙවි කරලා මෙයා ලොකු ආදායමක් ලබා ගත්තා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒත් එක්ක ඔහුගේ වත්කම ට්‍රිලියන 1.1ක් වෙනකම්ම ඉහළ ගියා.
0: ටෙස්ලා හරහා ලෝකෙ ප්‍රසිද්ධත්වයට පත්වෙච්ච මස්ක් ට්වීටත් පස්සේ කාලෙක මිලදී ගත්තා. ඉතින් අන්තර්ජාල ශ්‍රේෂ්ඨ ප්‍රබල චරිතයක් බවට පත්වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඒ වගේම පහුගිය කාලේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ යටතේ රජයේ කාර්යක්ෂමතා වැඩසටහන් වලට සම්බන්ධ වෙලා ඔහුගේ දේශපාලන භූමිකාවටත් යම් ආකාරයක අවධානයක් ලබා ගත්තා. රණ්ඩු හැමත් උනානේ ට්‍රම්ප් එක්ක නේද සප්න?
1: රණ්ඩු වුණත් නිශාන් කොහොම හිට, රණ්ඩු වුණත් යාළු වුණත් දැන් ඉතින් එයා තමයි ලෝකේ ඉන්න ලොකුම සල්ලිකාරයා. හිතන්නකෝ ඉලෝන් මස්ක්ට නිකන් හරි හිතුනොත් එහෙම අර ලංකාව කියන පුංචි රටේ ණය ටික මං ඔක්කොම ගෙවලා දානවා කියලා. පොඩි වැඩයි ඈ.
0: ඒත් සමහරු කියන්න පුළුවන් එතකොට මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය.

0: මං කිව්ව සප්නට මේ රොබින් හුඩ් එකේ සින්දුව පොඩ්ඩක් කියන්න කියලා. මොකද්ද නා සප්න කියපු සින්දුව? දුන්නයි ඊතලෙයයි කෙටේරිය ගෙනල්ලා. තේනවනේ කි. රොබින් හුඩ් කතාව ගැනවත් ඒ හැටි ලොකු අවබෝධයක් නැහැ. හැබැයි ඉන්නේ කැලෑබද ප්‍රදේශයක. අපි යනවා මෙහි ඉඳලා රොබින් හුඩ්ගේ කතා ප්‍රවෘත්තිය තියෙන ෂර්වුඩ් වනාන්තරයට. හැබැයි යන්නේ සතුටු හිතන දෙයක් ගැන කියන්න නෙමෙයි. යන්නේ දුක හිතන දෙයක් ගැන කියන්න.
1: රොබින් හුඩ් පුරාවෘත්තයට සම්බන්ධයිනේ ෂර්වුඩ් වනාන්තරේ. මේ ෂර්වුඩ් වනාන්තරයේ තිබුණා වසර 1200ක් වගේ පැරණි ඉතාම ප්‍රසිද්ධ ගහක්. මේක නම් කරලා තිබුණේ මේජර් ඕක් කියන නමින්. මේ වෘක්ෂය මිය ගිහින් තියෙනවා. මේ බව නිල වශයෙන් නිවේදනය කළේ බ්‍රිතාන්‍ය පරිසර සංරක්ෂණ සංවිධානයක් වෙච්ච පක්ෂි ආරක්ෂණය පිළිබඳ රාජකීය සංගමය විසින්. ඒගොල්ලන් කියලා තියෙනවා මෙවර වසන්ත ඍතුවේදී මේ දෙවන්ත වෘක්ෂයේ අලුතින් කිසිම පත්‍රයක් හටගත්තේ නැහැ කියලා. ඒ අනුව තමයි මේගොල්ලන් තීරණය කළ තියෙන්නේ දැන් මේ ගහ මිය ගිහින් කියලා. මේ ගහ හරි විශාල ගහක්.
0: මීටර් 28ක එහෙම නැත්නම් අඩි 92ක අතුපතර විහිදීමක් සහ මීටර් 11ක කියන අඩි 36ක කඳෙහි වට ප්‍රමාණයකින් යුක්ත සයිස් එක හිතා ගන්න පුළුවන්නේ. මේජර් ඕක් ගහ බ්‍රිතාන්‍යයේ තිබ්බ විශාලතම වගේම පරණම ගස්වලින් එකක් කියලා තමයි සැලකෙන්නේ. ඉතින් අවුරුදු 100 ගාණක් තිස්සේ මිලියන සංඛ්‍යාත සංචාරකයන්ගේ අවධානය ආකර්ෂණය දිනා ගන්න මේ ගහට පුළුවන් කමක් ලැබුණා. ඉතින් මේ විදිහට සංචාරකයෝ ආපු නිසා සමහර විට මේ ගස අවට පස දැඩි විදිහට තද වෙලා, ඒ වගේම පහුගිය කාල සීමාවේ මේ බ්‍රිතාන්‍යයට බලපාපු දැඩි උණුසුම් කාලගුණය වගේම නියන් සහිත ගිම්හාන ඍතු පහක් විශේෂම සෙල්සියස් අංශක 40ක් වාර්තා වෙච්ච උණුසුමත් එක්ක මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන් කියලා පරිසරවේදීන් සඳහන් කරනවා සප්න. එහෙනම් ඉතින් අපිටත් යන්න වෙලාව හරි.
1: ලබන සතිය මොන කැහෙමු? ඔබට ජයග්‍රාහී සතිය. මම සප්න.
0: ගිහින් එන්නම්. මම නිෂා. සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ.

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය.
3: ධර්මමක කියොත් නිවන මග හොයා ගන්න පුළුවන්.
4: බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම නිවනටත් හේතුවක්. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ජීවිතය පවත්වාගෙන යන්නටත් හේතුවක්.
3: ගුණවත් සිතුවිලි තමයි යහපත් ජීවිතයක් නිර්මාණය කරන්නේ.
4: අදට වඩා හොඳ යහපත් ජීවිතයක් හෙට ලබන්න නම් ඔබ ඔබේ ජීවිතය තව කෙනෙක්ට බරක් බවට පත් කරගන්න එපා.
3: දහම තුලින් ජීවිතය දකින්න, ජීවිතය තුලින් දහම දකින්න. හෙට උදැසන 7ට සිය තහන්න.
5: සියත බණවඩව.
3: මෙවර දේශකයාණෝ පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
6: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
7: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0.115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
9: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක්. Business, Computing, Interior හෝ Fashion Designing, AI and Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න. 0.1732 NIB in the City University, the place to be. This වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing, විශ්වාසයේ ප්‍රමුඛයා.
10: අපේ ජීවිතේ වීරයා.
11: තාත්තා එවකට ජාතික තරුණ සේවා සභාවේ රැකියාවක් කරේ. තාත්තා පාන්දර පහ වගේ වෙලාවල් වලදී එනවා. ඉතින් ඒ වෙලාවටත් තාත්තා ගෙදර ඇවිල්ලා මාව ඉස්කෝලෙත් දානවා.
10: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
11: මගේ තාත්තා තාමත් දරුණු ලෙඩ රෝග දෙකකට මුහුණ දුන්නා. මට නම් හිතාගන්නත් බෑ මට ඒ මට්ටමට ආත්ම ශක්තිය තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මමත් කවදා හරි දවසක තාත්තා වගේ කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
12: මේ සංගීතවේදී යසස්මත ගෙදර.
3: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0.711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
10: ලෝකපියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
3: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
13: ලස්සන ගැන වැඩියම වද වෙන්න
14: ඕනේ නැහැ.
13: ඕනේ නැහැ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
14: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
13: වෙනස් කරන්න ඕනේ නැහැ. මූණම අයින් කරද්දි සිද්ධියි.
15: ඩාඩං. ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
16: 98.2 98.4
17: අද හම වෙමුද අපි? අද සනසෙමුද අපි?
3: Weekend
18: Theater. හවස 5යි විනාඩි 1යි දැන්.

0: ये था टॉप स्टोरी।
1: දෙදහස් විසිහය සාමාන්‍ය පෙළ මෙම වසරේදී. 2026 සාමාන්‍ය පෙළ විභාගය ලබන දෙසැම්බර් 8 වෙනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ දෙසැම්බර් 16 වෙනිදා දක්වා පැවැත්වෙනු ඇති. ඒ සඳහා ඉදුම්පත් කැඳවීම ඉදිරියේදී සිදු කිරීමට නියමිත බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 2025 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊ රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා. www.donits.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් විදෙස් පොතක්. ලෙබනනයේ සිය සතුරෙකු නොවන බව ඊශ්‍රායලය පවසනවා. එහි හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේ හිස්බුල්ලා සංවිධානය සිය සතුරෙකු බවයි. හිස්බුල්ලා සංවිධානය සතුරු ක්‍රියාකාරකම් වලින් වැළකී සිටිය හොත් තම පාර්ශවයට සහ ලෙබනනයට ස්ථාවරත්වය හා සම්සුන් භාවය අත්කර ගැනීමට හැකි බවයි ඊශ්‍රායලය සඳහන් කළේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පසරු 6:30ට.
0: Top story.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
3: 98.2 98.4
4: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
5: weekend theater

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: දින දෙකකට වඩා ඔබට උණ තිබුණොත් ඒ ඩෙංගු රෝගය විය හැකිය. එම නිසා සුදුස්කම්ලත් වෛද්‍යවරයෙකු හමු වී අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඔබට උණ රෝගය සෑදී ඇත්නම් ඒ ඩෙංගු රෝගය විය හැකි බැවින් විවේකයේ සිටීම ඉතා වැදගත්. මෙය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි. CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
2: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර සිට ඉහලට පූර්ණ කාලීන රැකියාවස්ථා ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0.711 482 492 0.711 327 777 Global University Partners නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
4: කමර්ෂල් බැංකුවේ ඔබේ ස්ථාවර තැන්පතුවලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්, කෙටි කාලීන සහ දීර්ඝ කාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්, කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්, රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න.
5: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංගල් හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0.11 832 1000. NIBM The City University, the place to be.
7: අම්මේ, මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
8: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නේ.
9: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනී ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. 5 වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල්පිරීමේදී 12.25% පොලියක්, 11%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
12: 98.2 98.1

0: ආච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි කීත.
1: ෂා, පොඩි කැලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: කමර්ෂල් බැංකුව නුඹේ ස්ථාවර තැන්පතුවලට වැඩිපුලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පුලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පුලියක්. රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරම්භන්න.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩු මිල කල්ගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 217යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි සුදු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ 2026 ජුනි 19 සිට 21 දක්වා තොග අවසන් වන තුරු පමණයි හොන්ඩා සීසයිතයි
3: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ ඉලෙක්ට්‍රොනික ෆියුල් injection තාක්ෂණය සමගින් platina 100 head of weather karya david peters motor company private limited with
4: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා 11.79 අසමසම පොලියක් lb ස්ථාවර තැන්පතු අමතන්න 0.112 200 fitch rating a-lka outlook stable ලියාපදිංචි මුල් සමාගමක
5: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
6: කොල්ල කොල්ල

0: අපිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පනදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා.
2: ඉමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර පහක ෆ්‍රී සර්විස් පහසුකමක් සමඟ වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97 කොන්දේසි සහිතයි.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන් ඉන්නවා.
4: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
5: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක් ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
4: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
6: මේ දෙකක් දාගෙන එන්නද?
7: ඇයි කන් දෙක පුරවල කන්නද?
6: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
7: අල්ලේ වල්ලේ මේ මේ මේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
8: නෑ සුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පේවිලා.
6: නෑනේ අරේ වා
9: සින්දු සියත
8: ගියත් සැපයි දවලේ
6: එකම ආටිස්ගේ සින්දු.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්ස.

0: මගේ පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.11777388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේ හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේ ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0.115.411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: ධර්ම මඟ කියොත් නිවන මඟ හොයාගන්න පුළුවන්.
7: බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම නිවනටත් හේතුවක්. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ජීවිතය පවත්වාගෙන යන්නටත් හේතුවක්.
6: ගුණවත් සිතුවිලි තමයි යහපත් ජීවිතයක් නිර්මාණය කරන්නේ.
7: අදට වඩා හොඳ යහපත් ජීවිතයක් හෙට ලබන්න නම් ඔබ ඔබේ ජීවිතය තව කෙනෙක්ට බරක් බවට පත් කරගන්න එපා.
6: දහම තුලින් ජීවිතය දකින්න, ජීවිතය තුලින් දහම දකින්න. හෙට උදැසන 7ට සිය තහන්න.
8: සියත බණමඩුව.
6: මෙවර දේශකයාණෝ පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
8: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
9: අපච්චිට ප්‍රින්සිපල්කම හම්බෙලා යනවා දුෂ්කර පාසලකට. ඉස්කෝලේ ළමයි එන්නේ නැහැ. ඉස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
8: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
9: මේ ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ඉස්කෝලේ එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ඉස්කෝලේ ඉස්කෝලේ බේරගත්තේ.
8: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
9: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙගේ හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද.
6: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0.711982984ට ඔබේ හඬින් වට්ස්ඇප් කරන්න.
8: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
6: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
10: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
6: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
10: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
11: සියත Pocket Money 98.2 98.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු සාමාන්‍ය පෙළ සියලු විෂයන් අසමත් 7419ක් මෙම මාසයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට අමාත්‍යංශ ලේකම්වරුන්ගේ කාර්ය සාධනීය පරීක්ෂා කිරීමේ තීරණය ඉන්ධන මිලට මැදිහත් වන්නේයි ආණ්ඩුවට ඉල්ලීම්
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: උණ හිසරදේ මස්පිඬු වේදනාව ඔක්කාරය හෝ වමනේ සමෙහි රතුපැහ ලප විදුරුමසෙන් හෝ නාසයෙන් රුධිරය පිටවීම යනාදී රෝග ලක්ෂණ ඇතනම් එය ඩෙංගු රෝගය විය හැකිය. මෙය සෞඛ්‍ය හා ජනමාත්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පරිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: ජීවිතේ
3: විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න.

0: ගලෝබල් යනිවර්සිටි පාර්ට්නර්ස් 0711 492 492 0711 327 777
1: ඕන තරම් ඇලුමෙක්ස් නම්

0: පොලියක් කොම්බැන්ක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක් රුපියල් ලක්ෂ 5ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබි ආයෝජනය ආරඹන්න
1: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011832000 NIBM The City University The place to be. වෙලාවකට හිතෙන්නේ නැද්ද? ඔය බොරු විචූරණ නැතිකොට ජීවිතේ මොනතරම් සිම්පල්ද කියලා. හරියට Hero Deluxe 100 motorcycle එකක්. බොරු තරන්නේ නෑනේ. කලින්ම direct ගහපු ගමන් ස්ටාර්ට් සෙල් ස්ටාර්ට් නේ 10 අතේ කල්පනා කරලා ගහගන්න පෙට්‍රල් ලීටරෙන් හීරෝ ඩිලක්ස් 100 එක කිලෝමීටර් 60-70ක් දුවනවනේ ඕන් එන්ජින් අනික ලේසියට රිපෙයාර් එකක් සෙට් වෙන්නේ නැහැ හොඳේ රිපෙයාර් කියන්නේ සල්ලි මොකෝ කවුරුත් නිකන් රිපෙයාර් කරලා දෙන්නේ නැහැ වැදගත්ම දේ ගන්න අදටත් හීරෝ ඩිලක්ස් එක තමයි මාකට් එකේ සාධාරණම ගානට ගන්න තියෙන 100cc බයික් එක රෝස්පොස් නැති උනාට මේක ප්‍රායෝගික බාන්නේ. වොරන්ටියට නම් යන්නේ. අවුරුදු 5ක් නැත්තම් කිලෝමීටර් 70ද? රට පුරාම හීරෝ ඒජන්ට්ස්ලා ඉන්නවනේ. 011 2017 කෝල් එකක් ගහන්න. ඒකත් ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා.
3: 98.2 98.7

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: උසස් පෙළ වරම් ලැබූ සංඛ්‍යාව 225,000 ඉක්මවයි. වැඩිම ප්‍රතිඵල දකුණේ. මෙම මාසයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට. ආසන පටි සඳහා තවත් සහනයක්. ඉන්ධන මිලට මැදිහත් වන්නේයි ආණ්ඩුවට ඉල්ලීම්. අමාත්‍යංශ ලේකම්වරුන්ගේ කාර්ය සාධනීය පරීක්ෂා කිරීමේ තීරණයක්.
0: දේශීය සියත. Local news on Seether. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: 2025 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව සියලු විෂයන් අසමත් සිසුන් සංඛ්‍යාව 7,419 දෙනෙකු බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාර ලියනගේ සඳහන් කළේ 314 දෙනෙකුගේ සම්පූර්ණ විභාග ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි. 2025 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව සිසුන් 225,748 දෙනෙකු උසස් පෙළට සුදුසුකම් ලබා තිබෙනවා. සියලු විෂයන් සඳහා ඒ සාමාර්ථ ලබාගත් සිසුන් සංඛ්‍යාව 11,790 දෙනෙක්. විභාග කොමසාරිස් ජෙනරාල්වරිය මේ බව සඳහන් කළේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවට එක් වෙමින්.
3: සියලු විෂයන් අසමත් වූ දරුවන් සංඛ්‍යාවකුත් ඉන්නවා. පාසල් අයදුම්කරුවන් අතුරින් පළවෙනි හා දෙවැනි වර විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් 7,419ක් සියලු විෂයන් අසමත් වෙලා තිබෙනවා. මේ ප්‍රතිශතයක් වශයෙන් අපිට 2.36%. පසුගිය වසරෙත් මේ වගේම ආසන්න සංඛ්‍යාවක් සියලු විෂයන් අසමත් වූ දරුවන් විභාගයට පෙනී සිටීම 2024 වර්ෂයේ විභාගයේදී. සම්පූර්ණ ප්‍රතිඵලෙම අත්හිටු දරුවන් සංඛ්‍යාව 314ක් ඉන්නවා. ඒ වගේම 234ක් විවිධ හේතු මත විභාග මංචා මතත් විභාග ප්‍රතිඵල අත්හිටුවල තියෙන ඔවුන්ගේ විෂයක් හෝ විෂයන් කිහිපයක අත්හිටුවීම් සිදු කළ තිබෙනවා. ඒ වගේම මෙම විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අපි අපේක්ෂකයන්ට අවස්ථාව දෙනවා. මෙම මාසයේ ජූනි 25 වෙනිදා ඉඳලා ජූලි මාසයේ 8 වෙනිදා දක්වා කාලය තුළ මාර්ගගත ආකාරයට ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ආයදුම් කිරීමට හැකියාව තිබෙනවා.
1: විභාගයෙන් දිවයිනේ කුසලතා ලබාගත් සිසුන්ගේ නම් ප්‍රසිද්ධියට පත් නොකරන බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරිය සඳහන් කළේ.
3: මෙවර විශේෂයෙන්ම අපි විභාගයේ දිවයිනේ කුසලතා ලබාගත් සිසුන්ගේ නම් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන්නේ නැහැ. මෙම විභාගය ජ්‍යෙෂ්ඨ ද්විතීක අංශයේ 10-11 ශ්‍රේණිවල අධ්‍යාපනය අවසන් කළ සිසුන්ගේ නිර්ණායක මූලිකව සාධනීය පරීක්ෂා කිරීමේ විභාගයක් ලෙස පවත්වන නිසා උසස් පෙළ විභාගයට සුසුකම් ලබන දරුවන්ට තීරණය කර ගැනීම තමයි විභාගය පවත්වන්නේ. නිසා විභාග දෙපාර්තමේන්තුව ඔවුන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කරන්නේ නැහැ.
1: උසස් පෙළ සඳහා සුදුසුකම් ලැබූ වැඩිම සිසුන් පිරිස වාර්තා වුණේ දකුණු පළාතෙන්. පසුගිය වසරට සාපේක්ෂව ගණිතය සහ විද්‍යාව සමත් සිසුන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. සමස්ත සිසුන් සංඛ්‍යාවෙන් 70.1% මෙවර විද්‍යා විෂය සමත් වුණා. පසුගිය වසරේදී එම ප්‍රතිශතය දැක්වුණේ 69.07% ලෙසයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය විෂය සමත් සංඛ්‍යාව 72.03%. පසුගිය වසරේ ගණිත විෂය සමත් සංඛ්‍යාව 71.06%. මෙවර බුද්ධාගම විෂය සමත් ප්‍රතිශතය 83.81% වන අතර සිංහල භාෂාව හා සාහිත්‍ය සමත් ප්‍රතිශතය 87.03%. 2025 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊ රාත්‍රියේ නිකුත් කරනු ලැබුවා. www.donets.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 2025 සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි මාසයේදී දිවයිනපුරා විභාග මධ්‍යස්ථාන 3,547 පැවැත්වුණා. ඊට පෙනී සිටි සමස්ත අයදුම්කරුවන් සංඛ්‍යාව 451,463 දෙනෙක්. විභාගයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට අපොහොසත් වූ සිසුන් පීඩනයට ලක්කිරීමෙන් වැළකිය යුතු බවයි ළමා සහ යෞවන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය මියුරු චන්ද්‍රදාස සඳහන් කළේ.
4: අපේ දරුවගේ ප්‍රතිඵල හොඳ වුණ පලියටම අපි එක ගොඩක් සමාජ මාධ්‍යවල ෂෙයා කරලා තමන්ට බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵල ලබා ගන්න බැරි දරුවන්ට දුක පිටන විදිහට කටයුතු කරන්න හොඳ නැහැ. අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න බැරි දරුවන්ට ඒ සඳහා හේතුව අපි විමසලා බලන්න ඕනේ. දරුවන්ට විශේෂිත අධ්‍යාපනික ඌනතාවයක් තියෙනවද? ඒ කියන්නේ බුද්ධි මට්ටම හොඳයි. නමුත් ගණිතය වැනි එක විෂයකට ලකුණු අඩු වෙලා තියෙනවද කියලා බලන එක. නැත්නම් ඒගොල්ලන්ට හොඳ අවබෝධ කරගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඉස්කෝලේ වැඩ කරන්නේ නැහැ, කම්මැලි වැඩ කල් දානවා වගේ තියෙනවා නම් ඒගොල්ලන්ට අඩු අවධානයේ තත්ත්වේ. Attention Deficit Disorder තියෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ළමා මනෝවෛද්‍ය උපදෙස් ඒගොල්ලන්ට ලබා දෙන්න ඕනේ. ඉතින් දරුවෝ හිත කනගාටුවෙන් ඉන්නවා නම් මේ වෙලාවේ ඒගොල්ලන්ට කෑ ගහන්න, බනින්න, කරදර කරන්න එපා. ටික දවසක් හිත සංසුන් වෙන්න ඉඩ අරලා ඔබේ මානසික සහයෝගය දරුවන්ට ලබා දෙන්න. ටික දවසකට පස්සේ ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ගුරුවරුන්ගේ උපදෙස් ලබාගෙන ඊළඟ පියවර ගන්න කටයුතු කරන්න.
1: මෙම මාසය තුළ ඩෙංගු රෝගීන් වාර්තාවීම පසුගිය සමයට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු සඳහන් කළේ තවත් සති කිහිපයක් තුළ ඩෙංගු ආසාදිතයන් ඉහළ යාම පාලනය කළ හැකි බවයි.
5: දැනට අපිට මේක පාලනය කරගත හැකි මට්ටමක පවතින්නේ ජූනි ජූලි මාසවල ලංකාවේ සාමාන්‍යයෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. සමහර කාලවල දෙසැම්බර් මාසෙ දක්නට ලැබෙනවා. නමුත් මෙවර ජූනි මාසයේදී වාර්තාගත වීම ටිකක් වෙනතට වැඩි. මේ ෂණිකව මුළුමහත් ප්‍රජාවගේ මැදිහත් වීම යටතේ මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. තව සති කිහිපයකට මේක අනිවාර්ය වශයෙන්ම අඩු වෙලා යනවා.
1: වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 45356 දෙනෙකු දක්වා ඉහළ ගියා. මරණ සංඛ්‍යාව 28ක්. මෙම මාසයේ ගත වූ දින 19 තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව දැක්ුණේ 11515 දෙනෙකු ලෙසයි. සමස්ත ඩෙංගු ආසාදිතයන් අතරින් 51%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වුණා. ඩෙංගු රෝගීන් හේතුවෙන් දහරිතාව ඉක්මවා ගොස් ඇති රෝහල්වලට අදාළ රෝහල්වල ඉඩ පහසුකම් සහිත වෙනත් ස්ථාන භාවිත කරන ලෙස උපදෙස් දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආසන්නයේ අවිධිමත් ලෙස කසල බැහැර කර ඇති ස්ථානයක් පවතින බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය සඳහනය චෝදනා කර සිටිනවා. එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
6: සෞඛ්‍ය අමාත්‍යාංශ ඉදලා මීටර් 50ක්වත් නැති තැනක කොහොමද කුණු කඳු ගොඩ ගැහිලා තියෙන්නේ කියලා. කුණු එකතු කිරීමේ යාන්ත්‍රණවල තියෙන ප්‍රමාදයන් නිසා මේ මුළු ප්‍රදේශයේ පුරාම කෑම වර්ග ඔබට පේනවා ඇති. දැඹිලි කොම්බ, ජලය එකතු වෙන අපවිත්‍ර බඳුන් අතිවිශාල ප්‍රමාණයක් මෙතන ගොඩ ගැහිලා තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍යවරයා, ලේකම්වරයා අපි කියන්නේ කරුණාකරලා සඳුළු තලයෙන් බහින්න, ඩෙංගු මර්ධනයට කාර්යසාධක බලකා දාන්න, ලොකු ලොකු වැඩ කරන්න එපා. ඉස්සෙල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ ළඟ ඉඳලා ඇවිදගෙන එන්න. මේ මීටර් 50ක් එනකොට තමයි මේ අපවිත්‍ර කුණු කඳු දකින්න පුළුවන් වෙන්නේ.
1: ඉන්ධන මිල පහත දැමීම සඳහා ආණ්ඩුව මැදිහත් විය යුතු බව සමගී බලශක්ති සහ වෘත්තීය සමිතියේ ඒකාබද්ධ බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත පවසනවා. ඔහු සඳහන් කළේ සමාගම්වලට සිදු වූ අලාභය ආවරණය කිරීමේ අරමුණින් ඉන්ධන මිල පහත දැමීමෙන් වැළකී සිටින බවයි.
7: දැන් යන්නේ මිල සූත්‍රය තියාගෙන සමාගම් වල මිලට ගණනේ නොකොට වැඩි මිලට ගෙනාපු තෙල් සංස්ථා මිලට ගණනේ හදලා සමාගම් වලට සූත්‍රයනුව ගෙවිය යුතු මිල නොහින්දා ඔවුන්ට දැන් ඩොලර් මිලියන 5, 6, 11 දක්වා පාඩුලා දින අන්නේව අරියස් පිටින් ඩබල් අය කරගන්න තමයි මේ මිල සංශෝධන නොකරන්නේ. ඉතා පැහැදිලි අඩු කළ යුතුයි. කොන්දේසි විරහිතව අඩු මිලට ගෙනාපු තොග තියාගෙන තෙල් සංස්ථා පෙට්‍රල් ඩීසල් නොගෙනපු මොහතක හතර පාරක් මාර්තු මාසේ වැඩි කරපු ආණ්ඩුව තෙල් සංස්ථාව දැන් අඩු කළ යුතුයි. තෙල් සංස්ථා සභාපති කාට බලේ නැ මිල අඩු කරන එක ගැන කතා කරන. ඒක රජයේ කළ යුත්තේ.
1: ඉන්ධන මිල සූත්‍රය සංශෝධනය විය යුතු බවයි බලශක්ති විශේෂඥ සිරිල් සුදුවැල්ල සඳහන් කළේ.
8: ලෝකේ ගණන් වැඩිම යුද්ධ වෙලාවක අත්සන් කළා. යුද්ධ ඉවරලත් මාස ගණනක් ඒ ගන්න කියවන්නේ නැහැ නම් ඇග්‍රිමන්ට් අත්සන් කිරීමේදී ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වලා නැහැ කියන දේ පේන්නේ. වැඩි මිලට දැන්වත් තෙල් ගේනවා කියන එක මං හිතන්නේ ජීවසුම් ගත වීමේදී චුවිච්චමක් හරි අඩුපාඩුවක් වෙන්නේ නැහැ. මේ සුත්තේ තියෙන 120 විතර මිනිස්සු ප්‍රොෆිට් එකක්. බහුජාතික සමාගම් ලාභ ලබනෝ බිලියන ගණනේ. හැබැයි අපේ රජයේ තේස්කයි කියන පාඩුවක එහෙම වෙන්න බෑනේ. මිල සූත්‍රයේ පොදුවේ ගත්තම මිල සූත්‍රයේ සංශෝධනය වෙන්න ඕනේ. ඇත්තම සාමාන්‍ය මිල සූත්‍රයක් කියලා කියන අමාරුයි.
1: ලෝක වෙළඳපළේ ඉන්ධන මිල පහත ගිය සැනින් මෙරට ඉන්ධන මිල පහත දැමිය නොහැකි බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇය සඳහන් කළේ අඩු මිලට ඉන්ධන ලබා දීමට හැකි වූ විගස ජනතාවට එම සහනය ලබා දෙන බවයි. අග්‍රමාත්‍යවරිය මේ බව සඳහන් කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
9: අපි අද නෙවෙයිනේ තෙල් අරගෙන වෙළඳ පොලට දාන්නේ, මාසයකට දෙකකට කලින් ගත්ත තෙල් තමයි මේ වෙනකොට වෙළඳ පොලේ තියෙන්නේ. එතකොට වෙළඳ පොලේ මේ වෙලාවේ අපි තෙල් ගන්නකොට මීට වඩා විශාල මුදලක් වැය කළා තමයි තෙල් ගත්තේ. එතකොට අපි මේ මුදලට අපි විකුණන්නේ තෙල්, ඒකේ බරෙන් කොටසක් රජය දරන නිසා තෙල් වල මිල අඩු වෙනකොට ඒ තෙල් ඒ සහනය දෙන්න පුළුවන් විගසම අපි ඒක අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දෙනවා. මේ අද දවසේ ලෝක වෙළඳ පොලේ තෙල් අඩු වුණා කියලා දැන් අපිට තෙල් මිල අඩු කරන්න බෑ.
1: ආණ්ඩුව ජනතාවට ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනයක් ලබා දිය යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.
10: මුල්ලේ අරමුදලේ විවගත ගැලපුම් වල දෙවෙනි වගුවේ තිබෙනවා මිල වැඩිවීම කරන කොටගෙන පීඩාවට පත්වෙන කොටස් වලට සානාධාරයක් ලබා දීම සඳහා රජය විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයවැයෙන් මුදල් ලබා දිය යුතුයි කියලා. ඒ අනුව රජය මිල වැඩිවීමේ විශාල පීඩනයක් ඇති වුණොත් ඒ සඳහා සානාධාරයක් ලබා දීම සඳහා මේ මුල් අරමුදලේ නිර්දේශයක් තියෙනවා. ඒ නිසා සානාධාරයක් ලබා දීම සඳහා විපක්ෂය රජයට බල කළ යුතුයි කියලා මම හිතනවා. ඒ සානාධාර ලබා දෙය හැකිව තිබියදී, ඒ සඳහා අනුමැතිය ලබා තිබියදී සානාධාරය ලබා දීම තමයි කළ යුතු වෙන්නේ.
1: WTI දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 76ක් ලෙස සටහන් වුණා. බ්‍රෙන්ට් දර්ශකයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 80ක්. මර්බන් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 73ක් ලෙස දැක්වුණා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට බාධා කිරීමේ අවශ්‍යතාවක් සමගී ජනබල වේගයට නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් පවසනවා. ඔහු මේ බව පැවසුවේ වෙන්නප්පුවේ පැවති ජන හමුවකට එක්වෙමින්.
11: එද අපිට ඒකත් එක්ක දේශපාලන සෙල්ලම් කරන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. සමගි ජන බල වේගයේ හැටියට අපි පැහැදිලිව අපි ඉන්න ස්ථාවරේ ඒ පරීක්ෂණ යන්න ඕනේ. ඒ පරීක්ෂණ ඉස්සරහට ගිහිල්ලා ඕකේ කවුරු හරි ගෑවිලා ඉන්නවා නම් තරහ තිරම නොබලා එයා ඉදිරියට ගේන්න ඕනේ. ඒක ගැන කිසිම වාදයක් විවාදයක් අපි කරන්නේ නැහැ. ඒකෙදි අපි කිසිදු ආකාරයේ අපිට ඒකෙදි අපිට ගැටලුවකුත් නැහැ. අපි ඒකෙදි අකුල් හෙලන්නෙත් නැහැ මේ පරීක්ෂණවල.
1: විපක්ෂයේ ඇතැම් මතවාදවලට මහජන විරෝධය එල්ල වී ඇති බවයි නියෝජ්‍ය මාත්‍ය සුනිල් වටගල සඳහන් කළේ.
12: නමුත් විපක්ෂයට සටන් පාටයක් නැහැ. නැති වුණාම ඒගොල්ලෝ එළිය හදනවා වෙන බිල්ලෙක්. බිල්ලා මැව්වට වැඩක් උනේ නැහැ. කොටුව දුර්මිය පොර ස්ථානයේ තියාගෙන ඒක වවාගෙන කන්න හැදුවා. මහ ජනතාවගේ විරෝධයක් ආවා. විරෝධතාවයේ හැමෝම අකුලගෙන යන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකින්ද ඔය තියෙන පුංචි පුංචි බියගැන්වීම් වලින් මේ ආණ්ඩුවේ ඇත්ත වැඩපිළිවෙල ජනතාව වෙනුවෙන් කරන වැඩපිළිවෙල යටපත් කරන්න බෑ. කිසිසේත්ම අපි මේ වැඩපිළිවෙල කරගෙන යනවා. දැන් ගම්මන් පිළලෑ මතේ යට ගිහිල්ලා නේ තියෙන්නේ.
1: අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමෙල්ල කිරීමෙන් වැළකිය යුතු බවයි සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළේ.
13: මහින්ද රාජපක්ෂ පරාද වෙන්න පටන් ගත්තේ ශිරාණි බණ්ඩාරනායක මෙතන හා සම්බන්ධ දෝෂාභියෝජන. එතෙන්දී අලුරත් අපිත් එකතැන. එතන මුජිබුරුත් අපිත් එකතැන. එක පෙළපාරේ එකට ගියේ. ශිරාණි බණ්ඩාරනායක මෙතනියට මහින්ද රාජපක්ෂ හිරිහැර කරනකොට අනුර කුමාර දිසානායකලා, විමල් රත්නායකලා අපි සිළුම එකමතී හිටියේ.
1: රට තුළ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගා ඇති බවයි අමාත්‍ය ධම්මික පටබැඳි සඳහන් කළේ.
14: එවැනි පිරිසක් ප්‍රාර්ථනා කරනවා මේ ආණ්ඩුව ඉක්මනින් බිඳ වැටේවා. නමුත් අපි දන්නවා කිසියම් රජයක් කිසියම් පාලනයක් බිඳ වැටෙන්න නම් ඉස්සෙල්ලා ආර්ථික මේ වශයෙන් දුර්වල වෙන්න ඕන රට. ඒ ආර්ථික දුර්වලතාව තමයි සමාජීය අර්බුදයක් බවට පත් වෙලා, ඒක දේශපාලන අර්බුදයක් බවට පත් වෙලා පාලනයක් බිඳ වැටෙන්නේ. ඉතින් අපි අපේ රටේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගලා තියෙනවා.
1: අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී නිෂ්පාදකයා විසින් ආසන පටි සවිකර නොමැති වාහන සඳහා මාස 3ක සහන කාලයක් ලබා දී තිබෙනවා. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති මංජුල කුලරත්න පැවසුවේ සෙසු වාහනවල ගමන් කරන්නන් ආසන පටි පෙරදිය යුතු බවයි.
15: නිෂ්පාදකයා විසින් ආසන පටිය සපයා නොමැති වාහන තියෙනවා නම් ඒ වාහනවලට පමණක් අවසාන මාසයෙන් තවත් මාස 3ක සහන කාලයක් අපි ලබා දීලා තියෙනවා. ඒ හැර මේනත් වාහන ගැන ආසන පටි තියෙනවා නම් වාහනේ අනිවාර්යයෙන්ම ආසන පටි පළ දෙන්න ඕන. ඒක තමයි නීතිය. නිෂ්පාදකයා විසින් ආසන පටි සපයා නොමැති වාහන සඳහා ඒව සවිකර ගැනීම සඳහා මාස 3ක සහන කාලයක් අපි ලබා දීලා
1: තියෙනවා. අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථවාහනවල රියදුරන් සහ මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. අමාත්‍යංශ ලේකම්වරුන්ගේ කාර්ය සාධනය වසරකට දෙවරක් ඇගීමට තීරණය කර තිබෙනවා. ඒ ජනාධිපති ලේකමාචාර්ය නන්දික සනත් කුමානායක සහ අමාත්‍යංශ ලේකම්වරුන් අතර පැවති සාකච්ඡාවකදී එම ඇගීම වෙනුවෙන් කාර්ය සාධන කිවිසුම් අත්සන් තැබීමද සිදු වුණා. මෙම වසර තුල අවසන් කිරීමට නියමිත ව්‍යාපෘති කඩිනම් කිරීම පිළිබඳවද සාකච්ඡා වූ කරුණු අතරට අයත්. විදේශ ආයෝජකයන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳවද අවධානය යොමු වුණා. ඉරානය සමග ඇතිකරගත් ගිවිසුම පිළිබඳ ඇමරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා විවේචනය කර තිබෙනවා. ඔහු සඳහන් කළේ යුද්ධය ආරම්භ කිරීමට පෙර තිබූ තත්වය නැවත උද්ගතව ඇති බවයි. ඇතැම් විට එය අයහපත් තත්වයකට පත්විය හැකි බවයි බැරැක් ඔබාමා පැවසුවේ. ඔහු සඳහන් කළේ සටන් විරාමය පවතිනු ඇති බවට තමන් අපේක්ෂා කරන බවයි. යුද්ධය වෙනුවෙන් ඇමරිකාව ඩොලර් බිලියන ගණනක් වැය කර ඇති බවද බැරැක් ඔබාමා ප්‍රකාශ කළා. පකිස්තාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඉරාන විදේශ අමාත්‍යවරයා හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ඒ ඔහුගේ ටෙහෙරාන සංචාරයේදී. ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කරනු ඇති.
0: ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: දෝහාහි පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් ශූරතාවලියේදී හෙල්ල විසිකිරීමේ සව්වේ රන් පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩක රුමේෂ් තරංග විසින් දිනා ගනු ලැබුවා. ඒ රාත්‍රියේ පැවති තරගයේදී ඔහු දැක්වූ දක්ෂතාව මීටර 88.68ක්. ඔහු මෙම දක්ෂතාව දැක්වූයේ ඔලිම්පික් හා ලෝක ශූර නිරාජ් චොප්‍රා ඇතුළු ලොව ප්‍රමුඛතම ක්‍රීඩකයන් රැසක් අභිබවා යමින්. දෙවන ස්ථානයේ හිමි වූයේ මීට පෙර දෙවරක් හෙල්ල විසිකිරීමේ ලෝක ශූරයා වූ ඇන්ඩර්සන් පීටර්ස්. ඔහු දැක්වූ දක්ෂතාව මීටර් 86.38ක්. දෝහා ඩයමන්ඩ් ලීග් තරගාවලිය සිය ඉලක්කය වූ බවයි ජයග්‍රහණයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් රුමේෂ් තරංග සඳහන් කළේ
16: 2026 is a very good season but I can't my massive throw in the today but I will try in my best and today I can win the gold medal.
17: How did you feel going up against such a strong field of men?
16: Feel is very good. I'm happy in the Doha Diamond League in first my dream in the Doha Diamond League in the compete and first ever Sri Lankan in the Doha Diamond League in gold medal.
1: අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේෂා දිවයිනට පැමිණියේ සැලසුම් කළ සංචාරයක් අනුව බව ක්‍රීඩාමාත්‍ය සුනිල් කුමාරගමගේ පවසනවා. ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
18: හදිසියම නෙමෙයි මා එනවා කියලා තිබ්බා. ඒකත් එක්ක තමයි එතුමා පැමිණියේ. මොකද අපිට එළියේ තිබ්බනේ ජාත්‍යන්තර ICC එක අපිව තහනම් කරනවා වගේ කට්ටියගේ ආසාව බලාපොරොත්තු වේ එකනේ. ඉතින් ඒක නිසා එතුමා ඒක නිසා තමයි වැඩිම ආවේ. කියන පරිවර්තන කමිටුව කියලා අපි කතා කරේ නැහැ. අපිට තියෙන්නේ අපේ ඉස්සරහ ක්‍රිකට් එක හදාගන්න. ඒතකොට ඒ වෙනුවෙන් තමයි අපි සාකච්ඡාවල් කරේ.
1: යලි සිරස්තල. උසස් පෙළ වරම් ලැබූ සංඛ්‍යාව 225,000 ඉක්මවයි. වැඩිම ප්‍රතිඵල දකුණින්. මෙම මාසයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළට. ආසන පටි සඳහා තවත් සහනයක්. ඉන්ධන මිලට මැදිහත් වන්නේයි ආණ්ඩුවට ඉල්ලී. අමාත්‍යංශ ලේකම්වරුන්ගේ කාර්ය සාධනීය පරීක්ෂා කිරීමේ තීරණයක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුභරාත්‍රියක්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the town. Star connect ෆෑන් කෙනෙක් වෙන්න පුළුවන්ද?
1: එහෙම පුළුවන් කියලා ළඟදිම අපිට පෙන්නුවේ Kim Kardashian.
0: Ariana Grande-ගේ පහුගියද කැලිෆෝනියා වල තිබ්බ කොන්සර්ට් එක බලන්න තමයි Kim Kardashian ෆෑන් කෙනෙක් විදිහට ඇවිත් තිබ්බේ.
1: කොන්සර්ට් එකේ අනිත් ෆෑන්ස්ලා එක්ක Ariana-ගේ song sing කරන ගමන් එයා show එක enjoy කරලා තිබ්බා.
0: Ariana ඒ ගැන ගොඩක් thank කරලා post එකකුත් upload කරලා තිබ්බා.
1: මේ කොන්සර්ට් එකේදී Ariana-ගේ We Can Be Friends song එක Kim එක Emma Roberts sing කරන video එකකුත් viral වෙලා තියෙනවා.
0: Talk of the town.
2: Appachi, appachi, ඔයා පොසොන් දන්නවද?
3: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
2: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
3: ෂා, පොඩි කැලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න. ධර්මමක කියොත් නිවන මග හොයාගන්න පුළුවන්.
1: බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම නිවනටත් හේතුවක්. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ජීවිතය පවත්වාගෙන යන්නටත් හේතුවක්.
0: ගුණවත් සිතුවිලි තමයි යහපත් ජීවිතයක් නිර්මාණය කරන්නේ.
1: අදට වඩා හොඳ යහපත් ජීවිතයක් හෙට ලබන්න නම් ඔබ ඔබේ ජීවිතය තව කෙනෙක්ට බරක් බවට පත් කරගන්න එපා.
0: දහම තුලින් ජීවිතය දකින්න, ජීවිතය තුලින් දහම දකින්න. හෙට උදැසන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
3: දිමොවෙතින් අලුත් ටාටා පැසෙන්ජර් වෙහිකල් එකක් ගන්න ඔබට මෙන්න සුවිශේෂී අවස්ථාවක්. දැන් වසර 5ක ෆ්‍රී සර්විස් පහසුකමක් සමග වාහන තවමත් පරණ විලටම. වැඩි විස්තර සඳහා අදම අමතන්න 0766 844 97 97. කුන්දේසි සහිත
4: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
5: කොමර්ෂල් බැංකුවෙන් ඔබේ ස්ථාවරතා පත්වලට වැඩි පොලියක් සමග උපරිම ආරක්ෂාවක්. කෙටිකාලීන සහ දීර්ඝකාලීන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ඔබට 11%ක් දක්වා ඉහළ පොලියක්. කොම්බැංක් ඩිජිටල් හෝ ෆ්ලෑෂ් ඇප් එක භාවිතයෙන් ආයෝජනය කිරීමේදී තවත් වැඩි පොලියක්, රුපියල් 105ක් හෝ ඊට වැඩි මුදලකින් අද මොබේ ආයෝජනය ආරම්භන්න.
2: මතකද ඒ ස්ථාව බලාගෙන

0: වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව

0: අපේ ජීවිතේ වීරයා.
1: තාත්තගේ වීරත්වය කියන එක මම හිතන්නේ කාට හරි හරියටම දැනෙන්නේ තමනුත් තාත්ත කෙනෙක් වුණාන් පස්සේ.
0: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
1: අම්මලා දුක් වෙනවා, අඬනවා දැකලා තියෙනවා. නමුත් අපි තාත්තලා මේ මහන්සියට ඒ දුක හිතනම අඬනවා දැකලා නැහැ. තාත්තා කියන පරිච්ඡේදෙම වීරත්වයෙන් පිරි කතාවක්.
2: මේ සංගීතවේදී නදීක ජයවර්ධන.
3: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
0: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
3: මගේ ජීවිතේ වීරයා උපයි තාත්තේ.
4: ලස්සන ගැන වැඩියම වද වෙන්න
5: ඕනේ.
4: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
5: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
4: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරන්න තියෙන්නේ.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස පහට.
7: 98.2 98.4 සියත දෙවයි.

මල්ලිකා, ඔයාගේ ඔය පුංචේනාවකට පුළුවන් එක තප්පරයි මගේ මුළු හිතම ආදරෙන් පුරවන්න. මතක තියාගන්න, අපිට හැමදාම හිනා වෙලා ඉන්නම හේතු ඇති වෙන්නේ නැති වෙයි. ඒත් මං පොරොන්දු වෙනවා මොන ප්‍රශ්නය ආවත් ඔයා එක්කම ඉඳගෙන ඒවා විසඳ ගන්නවා කියලා. ජීවිතේ අමාරුම කාලවලදීත් ඔයා එක්කම ඉන්නවා කියලා.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: දින්නේ සල්ලි නැති ප්‍රශ්නේ නෙමෙයි. රුපියල් 100ක් වෙන් කරාම රුපියල් 60යි වැඩ. ආම හොරගම් කර.
2: එයා මුට්ටිය දාලා බලනවාද? මුට්ටිය දැම්මට අපි කලබල වෙන්නේ නැහැ. එහෙනම් ඔයා පුළුවන් නම් ඔළුව දාලා බලන්නකෝ.
3: මේ පත්කිරීම තවදුරටත් සිද්ධ වෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙයි විශ්වාසභංග යෝජනාවක් රජයට විරුද්ධව අරගෙන ඉන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: ඒ නිසා තමයි එල්බෝඩ් දෙකක් පෙන්නලා කිව්වේ එල්බෝඩ් කට්ටියට මේක දෙන්න එපා.
5: පුළුවන් නම් මේ පලාසභාවේ තියලා බලන්න කියන්න කොහොමද?
6: ශක්තියක් තියෙනවා අපිට බලය දෙන්න අපි කරලා පෙන්නන්න.
7: බාධක ඉදිරිපත් කරත් එක එක හතුරු කණ්ඩායම් අපේ ගමන අපි යනවා ජනතාවාදී ලෙස.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718-492-492 0718-132-77.
9: TB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.7%

0: පහක් දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
1: Finishing වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් කලරම් තමයි.
2: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කල්ගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 217යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි සුදු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීමනා වළංගු වන්නේ 2026 ජුනි 19 සිට 21 දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි

0: Nada sudu kotigena e Disney.
1: Danin Anna. Sadi dawasala hawas dekata.
2: Theater hot and spicy with sudu kotchi.
1: Godak kadare.
3: Ame මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
4: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
5: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
6: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා.
7: පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
8: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151 ට WhatsApp කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි. අනුග්‍රහය.
10: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- ස්ටේබල් අවුට්ලුක්.
11: ආදරය ජීවිතේ හැම කිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර

0: back-to-back love songs.
1: ලියන්න දේවල් දාහක් හිතට ආවත් ලියවෙන්නේ වචන කේපයක් විතරයි. මටම හිතාගන්න බැරි ඇයි මං ඔයාට මේ තරම් බැඳිලා ඉන්නේ කියලා.

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
2: හිනා වෙන්න මෙන්න වෙලාව.
3: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
4: අහසින් වැටෙන එක.
3: ඔව් කියනකො අහසින්.
4: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
3: කියනකො.
4: අර අහසින් වැටෙන එක දිහා බින්දක්.
3: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානම උස්ස ගන්නපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් FM Breakfast Drive
6: අනුග්‍රහය
7: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැත් තියෙනවා.
11: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
12: සුබ දවසක්.
13: අලුත් වෙලා.
12: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
14: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
15: ප්‍රයිම් රෙසිඩන්සිස් විතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේ ඉදිවන ප්‍රයිම් කොළඹෝ ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
16: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
17: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
18: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා ඔයත් වහලට වශි වෙන්න
19: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාර්කයේ රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
20: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික් ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිභාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: දොරකුළු ඇරෙන මතක සේප්පෝ.
3: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියා මං අහන්නේ නෝයි.
2: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
4: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
2: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සිට අහන්න.
5: මේ දෙකක් දාගෙන ඉන්නද?
6: ඇයි කන් දෙක පුරවල කන්නද?
5: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
6: අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ නෑ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
7: නෑසුනා සේ ඉවත බලා ගියා සුදු නුඹටම පෙවිලා.
5: නෑනේ are wa
8: sindu siota
7: giyat sapai dawale
5: ekama artist ge sindu double double couple karana welawa

0: Back to back love songs.
1: මට කියන්න ඕන උනා යන්න එපා කියලා. ඒත් මටම මතක් වුණා. හිතින් මතෑරලා යන කෙනෙක් කොහොම නවත්.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732 1000 NIBM The City University The Place to Be
3: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
4: SLT Mobitel Pure TV නීලවිකාශය.
5: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
6: ලස්සන ගැන වැඩියම වද වෙන්න
7: ඕනේ නෑ.
6: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
7: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
6: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරද්දි
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
9: ආදරය ජීවිතේ හැම කිම්හාන කාලයක්ම අවසන් කරන දඟකාර

back-to-back love songs. මට හිතෙනවා ඔයා එක්කම හිටපු දවස් හරි ඉක්මනට ගෙවුණා කියලා. මට ඔයාගේ ආදරේ නිවි සැනසිල්ලේ විඳ ගන්නවත් වෙලාවක් නොතිය.

0: ഡെങ്കു മാരാന്തികായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: අධික වැසි තත්ත්වයෙන් පසු ඉදිකිරීම් පරිශ්‍රවල ජලය එක් රැස් වූ ස්ථාන වැඩි විය හැක. එම ජලය එක් රැස් වන තැන් ඉවත් කර ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන නැති කර ගන්න. මේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ පණිවිඩයකි.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීම හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 402 0718 112 777. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: යනවා හලෝ යන්න. තමන්ගේ අම්මාවයි තාත්තාවයි පාර්ට්වටල එනවා මෙතන තව ලැජ්ජ නැතුව කියවන්න. ඔක්කොටම කලින් මගෙන් ගත්ත ණයකවල ඉන්නෝ.
4: ඕස්ට්‍රේලියාවට බෝට් වෙන්න යාමට උත්සාහ කළොත් ඔබට නැතිවන්නේ ඔබව පමණක් නොවේ. ඔබේ දෙමාපියන්ටත් යන්නෙම නැති වේවි. ඔබ සමාජයෙන් කොන් වේවි. ඕස්ට්‍රේලියාව ඔබට සදහටම තහනම් දේශයක් වේවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටු වෙන්න යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
5: අම්මේ, මං තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
6: නෑ නෑ, මං තමයි වැඩියෙන්ම ගන්නෙ.
7: හරි හරි, අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
8: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ, ඔයාලටයි මේ අවස්ථාව.
9: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
10: සියත පොකට් මනි අනුග්‍රහය.
11: දහඩිය මහන්සින් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට, ඔබේ සිහින නිවසට, සැනසිලිදායක විශ්‍රාම දිවියකට, ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න. ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25% පොලියක් 11% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න. අදම 13.19 කතා කරන්න. ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් PLC. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- Stable Outlook.
12: ආදරය, ජීවිතේ හැම ගිම්හාන කාලයක්ම අවසන් කරන දඟකා

0: back-to-back love songs. කියන්න මම මතක් වෙනවද මතක් වුණොත් ඇස්වලට කඳුළු වෙනවද
1: දන්න හඳුනන තරු නැතු ගැටිලා නොදන්න ගානින් මා පහු කෙරුවා
0: මැනික මේ ලෝකෙ මට වෙන කිසිම දෙයකට හිතරි දෙන්නේ නැහැ මං නිසා ඔයස් තාමත් දෙමනවා කියලා දෙන එකට

0: අච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: පොඩ්ඩක් මේ දවස්වල ගමට මැහෙන්න පොසොන් භක්ත ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? එන්නයි බීම් ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0.11 8 32 1000. NIBM, the city university, the place to be. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කල්ගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 217යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි. සුදු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. දේශීය රතු කැකුළු සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 224යි. තිරිගු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 159යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 ජුනි 19 සිට 21 දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේ සීසයිතයි.
2: මතකද ඒස් දිහා බලාගෙන ආදරේ කියපු දවස?
3: කාටත් හොරෙන් ඒ

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: මතක සේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාපින් සින්දු කියනවා. එයාගේ උරහිසට ඔළුව තියා මං අහන්නේ නෑ.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකලේ එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: රැයක් පුරා විඳින පැයක්
3: රැදායයි
4: කීත.

0: back-to-back love songs. ඉතකින් අවනෙවේ ඔයාවතනි කරලා එන්න මෝන නිසයි ආවේ ඔයා ස්රතු කරලා
1: පල්

සම්නම් දුර කියන්නේ නිකම් අංකයක් විතරයි. අනිත් එක කාලය කියන්නේ හරිම ඉක්මනින් යන දෙයක්. ඉවසලා ඉන්න. ඔය මූණට හිනාව කරන් මං එනවා ඉක්මනින්.

back-to-back love songs with Nilupal. With Nilupal. Back-to-back love songs. මට තාම හිතා ගන්න බෑ මගේ මැණික මෙච්චර ආදරයක් කොහොම මට දෙනවද කියලා.

කලින් ආත්මවල අපි හම්බ වෙලා ඇත්තේ සෑහෙන අතරින් ඉන්න ඇත්තේ දෙන්නට දෙන්න නැතුවම බැරි වෙන තරමට. එනිසා ඒ පුරුද්දට මේ ආත්මෙත් අපි හම්බ වෙන්න ඇත්තේ ඒකයි මගේ මැණිකව මට මේ තරම් වටින්නේ මේ තරම්.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: මක කියොත් නිවන මග හොයාගන්න පුළුවන්.
3: බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම නිවනටත් හේතුවක්. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ජීවිතය පවත්වාගෙන යන්නටත් හේතුවක්.
2: ගුණවත් සිතුවිලි තමයි යහපත් ජීවිතයක් නිර්මාණය කරන්නේ.
3: අදට වඩා හොඳ යහපත් ජීවිතයක් හෙට ලබන්න නම් ඔබ ඔබේ ජීවිතය තව කෙනෙක්ට බරක් බවට පත් කරගන්න එපා.
2: දහම තුලින් ජීවිතය දකින්න, ජීවිතය තුලින් දහම දකින්න. හෙට උදැස්සන 7ට සිය තහන්න.
4: සියත බනමඩුව.
2: මෙවර දේශකයානෝ පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
5: ලස්සන ගැන වැඩියම වදවෙන්න
6: ඕනේ.
5: ඕනේ නෑ. දැන් සැන්ඩින්නේ.
6: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
5: වෙනස් කරන්න ඕනේ. මූණම අයින් කරද්දි
7: ලා මකලෝ සහ

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

0: ഡെങ്കു മാരകമായി. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගය සෑදීම සඳහා මිනිසා, ඩෙංගු මදුරුවන් සහ වෛරස් කාණ්ඩ අප පරිසරයේ තිබිය යුතුය. ඩෙංගු මදුරුවන් අප පරිසරයේ සිටින්නේ වර්ග දෙකකි. EDC ජිප්ටයි සහ EDC ඇල්බොපික්ටස් යන මදුරු වර්ග දෙකකි. ඩෙංගු වෛරස් කාණ්ඩ හතරක් තියෙනවා. 1, 2, 3 සහ 4. ඒ නිසා අපට ජීවිත කාලය තුළදී ඩෙංගු රෝගය 4 වතාවක් වැළඳිය හැක.
0: ඩෙංගු මාරාන්තිකයි.
2: Hi, Shenya, foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 8 492 492 3 27 7.

0: නු නදසුදු කොටිගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochchi
1: ගොඩක් ආදරේ
3: අමේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා
1: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714151151ට WhatsApp කරන්න සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න
5: සියත පොකට් මනි අනුග්‍රහය
6: දහඩිය මහන්සියෙන් ඔබ උපයාගත් මුදල් දරුවන්ගේ අනාගතයට ඔබේ සිහින නිවසට සැනසිලිදායක විශ්‍රාම දිවියකට ඔබේ ස්ථාවරය හැම විටම ස්ථීර කරගන්න සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වසර 3ක් ඇතුළත කල් පිරීමේදී 12.25%ක පොලියක් 11%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව ලබා ගන්න අදම 13.19ට කතා කරන්න ගමට සංවේදී මූල්‍ය සමාගම සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් PLC 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම කේ බැංක රේටින් ඒජන්සි BBB- stable outlook

0: අපච්චි අපච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් පද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.
0: ඉස්.

0: අපි පොඩ්ඩක් මේ දවස්වල ගම්මට මැහෙන්න පොසොන් භක්ති ගීත කියනවා ඇති. ඉතින් අපි එක රටට මැහෙන්න සියත දාමු. දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047 වට්ස්ඇප් කරන්න.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකෝ අහසින්.
3: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකෝ.
3: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරලා.
2: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකාන උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල එක සියත FM breakfast drive
5: අනුග්‍රහය පොළොවේ රන්ස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම වි
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
9: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිගර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා තැඟි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් චාතක ලොතරැයි මණ්ඩලේ
13: ප්‍රයිම් රෙසිඩන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයෙහි ඉදිවන ප්‍රයිම් කොළඹෝ ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
16: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
17: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගේ
18: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්

0: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
1: ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.

0: අඩු විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: මතකද ඒස් දිහා බලාගෙන ආදරේ කියපු දවස
1: කාටත් හොරෙන්

0: ජුලියට්ට වඩා ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: ෂේප්පු.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියන් මං අහන්නේ නෝයි.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: රැයක් පුරා විඳින පැයක්. රැදායයි
3: ගීතායයි

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6047ට වට්ස්ඇප් කරන්න.
1: සියද පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.1177388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
3: කියොත් නිවන මඟ හොයාගන්න පුළුවන්.
4: බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම නිවනටත් හේතුවක්. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ජීවිතය පවත්වාගෙන යන්නටත් හේතුවක්.
3: ගුණවත් සිතුවිලි තමයි යහපත් ජීවිතයක් නිර්මාණය කරන්නේ.
4: අදට වඩා හොඳ යහපත් ජීවිතයක් හෙට ලබන්න නම් ඔබ ඔබේ ජීවිතය තව කෙනෙක්ට බරක් බවට පත් කරගන්න එපා.
3: දහම තුලින් ජීවිතය දකින්න, ජීවිතය තුලින් දහම දකින්න. හෙට උදැසන 7ට සිය තහන්න.
5: සියත බණ මඩුව.
3: මෙවර දේශකයාණෝ පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
5: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
6: තාත්තා එවකට ජාතික තරුණ සේවා සභාවේ රැකියාවක් කරේ. තාත්තා පාන්දර පහ වගේ වෙලාවල් වලදී එනවා. ඉතින් ඒ වෙලාවටත් තාත්තා ගෙදර ඇවිල්ලා මාව ඉස්කෝලෙත් දානවා.
5: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
6: මගේ තාත්තා තාමත් දරුණු ලෙඩ රෝග දෙකකට මුහුණ දුන්නා. මට නම් හිතාගන්නත් බෑ මට ඒ මට්ටමට ආත්ම ශක්තිය තියෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මමත් කවදා හරි දවසක තාත්තා වගේ කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තු.
5: මේ සංගීතවේදී යසස්මත ගෙදර
3: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0.711982984ට ඔබේ හඬින් WhatsApp කරන්න.
5: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
3: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
7: ලස්සන ගැන වැඩියම වද වෙන්න
8: ඕනේ.
7: ඕනේ නෑ. දැන් මේ සැන්ඩි ඉන්නේ.
8: ඉතින් මකල මගේ මූණ මුකුත් වෙනස් කරන්න ඕනේ.
7: වෙනස් කරන්න ඕනේ නෑ. මූණම අයින් කරන්න දෙවියන්.
9: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා හවස 5ට.
10: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනී දෙන්න.
11: දැන්ම දරුවගේ 9යි 10යි 0.714යි 151.151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
13: සියත පොකට් මනී.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත රිවයිනපුරා
1: දෙම්බලාව රාත්‍රී 11:00

0: ඩෙංගු මාරාන්තිකයි. මේ ප්‍රජාවෛද්‍ය විශේෂඥ ප්‍රසිලා සමරවීර.
1: ඩෙංගු රෝගයේ වැළඳුණු කෙනෙකුට වෛද්‍ය උපදේශයකින් තොරව වෙනත් වේදනා නාශක හෝ අත්බෙහෙත් පාවිච්චි කිරීම ඉතා භයානකය. සංකූලතාවලට ගොස් රෝගියාගේ

0: Anna, da sudu koti gena e Disney.
1: Danin Anna. Sati tawasala hawasa dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
4: අද හමු වෙමුද අපි අද සැනසෙමුද අපි
1: weekend

0: අච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: මතකද ඒ ස්ථාප

0: ලස්සන ඔයාගේ ආදර කතාව ඔයාගේම හඬින් අපිට කියන්න.
1: 071 555 6047ට WhatsApp voice note එකකින් ඔයාගේ ආදර කතාව අපිට එවන්න.

0: එප්පෝ.
1: මට මතකයි සමහර දවස්වල ගිටාර එක ප්ලේ කර කර චාප් සින්දු කියනවා. එයාගේ උරහිස්සට ඔළුව තියාමං අහන් ඉන්නවා.
0: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
2: මම පුංචි බයිසිකල එනකොට ඇය හොඳ කාර් එකක ඇවිල්ලා විශ්වවිද්‍යාලෙන් බහිනවා. හැබැයි නොසිතූ විදියට ඇය මගේ ජීවිතයට එනවා.
0: සිට බ්‍රහස්පතින්දා දක්වා රැදහයට සිත අල්ලන්න.
3: මේ දෙකක් දාගෙන එන්නද?
4: ඇයි කන් දෙක පුරවල කන්නද?
3: සින්දු දෙක දෙක හෙන්නේ එතකොට.
4: අල්ලි වල්ලි වේ වේ වේ එකක් දාන්න ඕනේ. සින්දු දෙක දෙක දැය දෙකක් එක දිගට.
3: නෑනේ අරේ වා
0: සින්දු සියත
3: එකම ආටිස්ගේ සින්දු ඩබල් ඩබල්

0: අච්චි අප්පච්චි, ඔයා පොසොන් දන්නවද?
1: මම නම් දන්නවා. පුතා මොනවද දන්නේ?
0: මම දන්නවනේ පොසොන් බද්දි ගීත.
1: ෂා, පොඩි කෑල්ලක් කියමු බලන්න.

0: දැන්ම ඒ භක්ති ගීතේ රෙකෝඩ් කරලා 0.71555.6044 වට්ස්ඇප් කරන්න.
1: සියත පාත්‍රේ විතසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0.11 7 388 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
2: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනේ හොඳම තීරණය.
3: මක කියොත් නිවන මග හොයාගන්න පුළුවන්.
4: බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම නිවනටත් හේතුවක්. බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ජීවිතය පවත්වාගෙන යන්නටත් හේතුවක්.
3: ගුණවත් සිතුවිලි තමයි යහපත් ජීවිතයක් නිර්මාණය කරන්නේ.
4: අදට වඩා හොඳ යහපත් ජීවිතයක් හෙට ලබන්න නම් ඔබ ඔබේ ජීවිතය තව කෙනෙක්ට බරක් බවට පත් කරගන්න එපා.
3: දහම තුලින් ජීවිතය දකින්න, ජීවිතය තුලින් දහම දකින්න. හෙට උදැස්සන 7ට සිය තහන්න.
5: සියත බණමඩුව.
3: මෙවර දේශකයාණෝ පූජ්‍ය ශාස්ත්‍රපති දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.
5: තාත්ත තමයි අපේ ජීවිතේ වීරයා.
6: අපචර ප්‍රින්සිපල්කම හම්බලා යනවා දුෂ්කර පාසලකට. ස්කෝලේ ළමයි එන්නේ නැහැ. ස්කෝලේ ටීචර්ස්ලත් එක්ක කතා වෙලා පොඩි ගානක් එකතු කරලා කෑම දෙන්න පටන් ගත්තා.
5: හැබැයි තාත්තා ආදරේ කළේ අපිට විතරක්ම නෙමෙයි.
6: මේක ආරංචි වෙලා ළමයි කීප දෙනෙක් ස්කෝලට එන්න ගන්නවා. කෑම කන්න බලාගෙන තමයි අන්තිමට ළමයි ටික කොහොමද කළේ ස්කෝලේ බේරගත්තේ.
5: ලෝකෙම ලස්සන කරන ඒත් හැමදාම හැංගුණු තාත්තගේ ආදරේ.
6: මට මගේ අප්පච්චි මාර වීරයෙක් කියන එක දැනුනේ මේ වගේ ආදරයක් අනික් ළමයට දෙන්න පුළුවන් නම් ඒ මිනිසෙක හදවතේ කොච්චර ලොකු ආදරයක් මායි නංගී වෙනුවෙන් පියෙන් දැද්ද කියලා.
0: ඔබේ තාත්තා වීරයෙක් විදිහට හිතට දැනුණ ඒ ආදරණීය කතාව 0.711 982 984ට ඔබේ හඬින් වට්ස්ඇප් කරන්න.
5: ලෝක පියවරුන්ගේ දිනයට සියතින් පිදෙන කරුසරුව.
0: මගේ ජීවිතේ වීරයා ඔබයි තාත්තේ.
7: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
0: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
7: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
8: සියත පොකට් මනි. 98.2 98.4
0: Weekend.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see it now.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
1: අද හමුවෙමුද අපි අද සැනසෙමුද අපි
2: We can see you there.

சதகம் சேர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්විය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

சதகம் சியேட்டர் බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් ඔබේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසිවිටකත් බියක් තැති

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

දෙවියන් විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේ.

අසුරු සැලක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භූමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යස සවර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

සම්පන්න ඉතා අනර්ක ගාථාරත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කරතිබේ. රුවන්වැලි මාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථාරත්නය මාතලේ අලු විහාරයේ පුස්කුල පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධරත්නයේ ගුණවර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂරයෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන්පතිකල හා ඔටුන්හි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසාගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරුවලින් ආරක්ෂාවීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

صدهم سيادة. සියලු අකුසල් වලින් දුරු වී නිතර කුසලෙහි යෙදීමත්, ඉන් තමාගේ සිත පිරිසිදු කර ගැනීමත් සියලු බුදුවරුන්ගේ අනුශාසනාවයි.

සකලවිධ විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.